ඒනාගේ මයින් බෆෙන්නම් හේකොන් හිතම තිමන් රස්කලාගේ වසයිය කුරවීමේ ඒනාගේ මෑමීහා බලි නිකමිතිකම්ග මච්ච බලි නිකමිතිකමායිකු මා බනුගා ඒනා උෆ්ලි අදි ඒන කිරුතුඹුම් වීල්ලුම් වනී දෙයහරුගේ තිමන් රස්කලාන්ගේ අමුරු කුරවීමේ තිමන් රස්කලාන්ගේ අශායි තිබාගේ මයින් බෆයින්න ශුකුරුකුරාශේ එඹුරි රුජූ අවුම් වනී හම තිමන් රස්කලාන්ගේ හදරතශේ.

එංගුමෙන් නොවා එච්ච ශරීකු කුරුම එදමීහුන් ගද අලාෆි නම ෆහැතිබා එදමීහුන්න කියමන් නොවාශෙ අදි දුනියේගා හෙවගොතුග එදමීහුන්නායෙක උලේෂ අදි තිමන් රස්කලාගේ හදරත කියමම්බෙ රුජුආවී මීහුන්ගේ මග තබාවාශෙ දෙන්තියබෑ මීහුන් එම්බුරි රුජුආවුන් වනී තිමන් රස්කලාගේ හදරතශෙ ފަހެ އޭރުން ތިޔަބައި މީހުން ކޮން އުޅުނު ޢަމަލުތޮގެ ޚަބަރު ތިމަން ރަސްކަލާންގެ ތިޔަބައި މީހުންނަށް އަންގަވާ ހުށީމެ

අධි හැමකශවරුම් උඩුතකායි බිං හෙද්දවී කාකුහේ කලේගෆානු එවරෙන්න්නා ස්වාල කොරබෑෆි නම එවරෙම් බුණානකං කශවර අල්ලෝහය කලේගෆානු විදාළවාශ හම්දුහුරී අබ්බෝහශ අධිකීත්ත එවරෙන් කුරේ ගිනමීහුන්නක එකමෙන් නේගෙතේ.

තියබෑ මීහුන් හෙද්දවුම් වෙස් අදී තියබෑ මීහුන් අලුන් දිරුවා ෆොනුවුම් වෙස් එම්මෙ නෆ්සෙන් හෙද්දවුම් ෆදයින් මෙනුවීනුවේ හම කශවරුන් අල්ලාහි මොළං අස්සවා වඩිගෙන්වා මොළ බල්ලවා වඩිගෙන්වා රස්කලාන්ගේ

ආයත්තකන් ඊමාම් වාකන් කෂවරි එ ආයත්තන් එ බයකන් හඳාන් කොද්දවේ හිඳු සජ්ද තිරුව එවරෙන්ගෙ වෙරි රස්කලාන්ගේ හම්දායකු තස්බී හකයාමිහුනේ අදි එවරෙන් කිබුරු වෙරියෙන් නුවානෙතේ.

ආයත්තකුන් එමීහක හඳාන් කොද්දෙවුමු. දෙන් එ ආයත්තක ෆුරගස්දී එඹුරි ගැ මීහක වුරෙන් අනියාවිරිකම් බොඩී කාකුයේ. හමකශවරුන් තිමන් රස්කලාගේ කුව්වෙරින්ගේ කිබයිම් බදලු හිප්පවා හුසීමේ.

0: ඒක බදල්ග සනුදොහිලුහුම් ජන්නතින් තජිරීමින් තහ්තිහ. එදැන එක් කල තැන්වින් පහතික ඔන්න තාය පුරතම එදවෙනි. එක්වා කොරාරුග විශ්ටන් ජහ කමකි නොනු සකුණ නුවත තැන්වින් පහතන් එක්වා අකුල් තකුන් අකුණින් ඇසිකම ගවානම පුරතමකුල් අංහනා කෝගෙන් කියවුම් නොසකුන් නුවත තැන්වීන් වංහනා කෝගෙන් කියවුම්. ඒක පහුග පහතුක ඔන්නාකුරු අදා කුරාන් එවංහනා කුරා ඉරුග අඩු දානි නෝෂන් අරෑග. ඒකමකු ගුන්නෑගේ මින්වර නුවත නෝනෙක්ග නොත මීමෙක්ග තෂ්ටියෝ ජෙහේ මින්වරක ඔගුන්නේ නොවාන. මිසාලක සනුදුඛිලුහුම් ජන්නතින් තජිරීමින් තහ්තිහල් අන්හාර්. රෞද බුණ දීබල නජුදා කියවි ඉරුග දෙම්මෙග ෆාහගවගෙන් දිය සුකුමගෙන් වා නුනත් තනවිනුගේ ඉතුරු කවායිද
1: ඕ අමන් අස්තක් කිරුගමා බොඩ නෝන් සුකුන් එතාක දෙමිගෙන් දී
0: ෆසින බුණ දීබ ඒකුන් කහතනේ
2: ඒ ඉදහාර
0: ඉදහාර කුරංජිහෙ ගොතකි කොබ
2: ඉදහාර කුරංජිහෙ ගොතකි නෝන් සුකුන් ෆාළු කොගෙන් හුන්නේ අනුලා
0: මිතාගෙ මියන්නේ නෝන් සුකුන් ෆහත හම්සයි එහෙම වෙච්ච කම ගවානම හම නෝන් සුකුන් ඔයි ගොත ෆාළු කොෆ ෆහතක උන්නා කුරු අදා කුරංජිහෙනි එවස් මින්වරකන් එතාගෙ හි ෆහට්ටාගෙන් නුවාන
3: وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا
0: وَعْدَ اللَّهِ حَقًّا أتنو فشاين كي أبدا
3: وَعْدَ اللَّهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا
0: دين أنك ما كي ميتانك وَعْدَ اللَّهِ حَقًّا كي أيرغا لفظ الجلالة إداني ملي ضادك بدل وغي
3: وَعْدَ اللَّهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا وَعْدَ اللَّهِ حَقًّا
0: حَا حَا أَدْفَارَ كُرِنْجَيْنَ إِنْجَا كِيَا بَدَ زَهُدَ
3: لَا

කෞෆ් සූරත් කාහිමනේ වාහකතකා එයින් ලිබිදේ ඉබ්‍රේ තිම්මන වාහක හෛදරුගේ ෆානා මෝසාගේ ෆානුගේ වාහක මේ සූරතුගා තිම්මනේ බයන් කොද්දේවා ෆවනී ඉල්මුගේ ඉම්තිහානෙගේ වාහක මේ ඉම්තිහාන් කුරිමති කුරෙවුණු බේකලකි එබේකලෙගේ වාහක මුලි කීරිත කුර්ආනුගා වෙස් එම්මෙ ගිනෑන් බයන් වෙගෙන් ඇස්පවා සලාම් ලෙව්වි මෝසාගේ ෆාන් මෝසාගේ ෆානන් හීෆුල් කුරෙවුණී එම්මෙ ඉල්මු වෙරි බේකලකි එකලේගේ ෆානුකම එහෙනස් එකලේගේ ෆානවරෙ ඉල්මු වෙරි කමුගා අරාහුන් නෙවි බේකලක වාකන් කීරිත අල්ලාහ් බයන් කොද්දෙව්වුගුන් හෙදුරුගේ ෆානා මෝසාගේ ෆානු බද්දල් කුරවා එකලේගේ ෆානු කිබෑගාවා ඉල්මෙ දෙනගතුමුගේ ශෞකුවෙරිකන් නුහනු බොඩුවෙ එහෙන්කමුන් හෙදුරුගේ ෆානායකු ගෙන්දෙවුමන් එදිවඩෑගතුමුන් එකලේගේ ෆානු කුරවා කංකමුගේ හගීගේ බයන් කොද්දෙව්වුමා හමය කෙත්තෙරි වෙ වැඩෑගතුමන් ෂරුතු කුරවුම ෆහු දෙබේෆුන් එකුගා වැඩෑගෙන් නෙවි මගුමතීගා හෙදුරුගේ ෆානු කුරෙව්වි බයෙක් කංකම මෝසාගේ ෆානක් කෙත්තෙරි වෙ වැඩෑෙන් නුගෙන්නෙවුණු අද ඒ කංකමකි නොබෑ කන්තත්තකෙක්කම මෝසාගේ ෆානු නිම්මවා එගොත විදාළුවෙ කංකමුගේ හගීගේ මෝසාගේ ෆාන ෆහුන් විදාළුවෙ දෙව්වී එකුගා වුමශා කෙත්තෙරි වුමන් නසේහැත් දෙව්වා තකුරාරුකො දෙව්වි තිම් ෆුරුසත්ගාවෙස් මෝසාගේ ෆාන කෙත්තෙරි වැඩෑ නොගෙන්නෙවුමුන් දෙබේකලුන් වකිවේ වැඩෑගතුමුගේ වගුතුග එහිදු මෝසාගේ ෆානවෙස් හෙදුරුගේ ෆානු කංකුරෙව්වී එම්මෙ රඟලක්කන් එඟි වැඩෑගෙන්නමොවෙස් එකුගා වුමක් ඉතුරු ෆුරුසතෙ ලිවඩෑ නොගෙන්නෙවි එහෙන්කමුන් ඉල්මුගේ ෆිතුනෑන් සලාමෙ වුමුගේ මගකී තිමාය ලිප්පවා ඉල්මාමෙදු ෆහුරුවරිවේ එකමා බොඩාවුන්ගේ බදවුගා හිත්තිරිවුමා කංකමුගේ හගීගේ දෙනගන්නන් ගද අලා මසෙක්කෙ කුරුමා කුරිමතිවා ඉම්තිහානුගේ දති උඳගු වගුතු තකුගාවෙස් ඒ කංකමක් කෙත්තෙරිවුම්කම් බයාම් වෙගෙන්දේ එගතුන් කීරිත අල්ලාහුගේ ඉරාදා ෆුලායකු තිමන් කලේගේ ෆානකී කෙත්තිරි එකමුගා කලේගේ ෆාන ෆෙනිවඩා ගන්නවානේ එකමුගා මූසාගේ ෆාන හෙදුරුගේ ෆාන තකුරාරුකො දෙන්න විනමොස් එකංකමුගේ ඉල්මු මූසාගේ ෆාන ලිවඩාගෙන් පන්නුවා කංකමුගේ මච්ච කෙත්තිරි උමුගා මූසාගේ ෆාන කාමියාබ් ලිවඩා නුගෙන්න විගතු තෆ්සීල් වාහකත මෑන් අල්ලාහ් කහ ෆ සූරත් ගා බයන් කො දෙවාෆ්වේ

0: මේ අරපටින් එක අඩි තිරිස් මිනිට් මේ දීනු කැඩු
1: මුස්හෆු ෆිලාවලේ මේ බොඩක මිහුණ කුරුවන් කියවන් දස්කො දෙ ප්‍රගාම් මුස්හෆු ෆිලාවලේ මි ප්‍රගාම් ගා කියවානී සූරතු නිසාගේ සතේක 22 වන ආයතුන් එ සූරතුගේ සතේක 27 වන ආයතුග නියල මුදරිසකී අල් කාරී අලි වහීද් අබ්දුල් රහ්මාන් දරිවරුණකී හලිමුත් සහුදා ආදම් රවුදා මුහම්මද් ආයිෂත් ෆසීනා අදී නජ්දා අබ්දුල්
2: السلام عليكم ورحمة الله وبركاته
3: وعليكم السلام ورحمة الله وبركاته
2: مصحف في لاولة مي پروغرامغا ميادو نغادين في لاولة كي سورة النساء ساتيك 22 ون آيات فشايغن ساتيك 27 ون آيات غنيلا ميادو في لاولة أدو حسنو متكا هوريها بيفلون وس نواديها أبوان صفحان هلواغن تيبون إدي ميادو في لاولة أم فرطما مدرس كيادين هوريها كودين وس ميادو في لاولة أدو هان تيبيني
4: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والذين آمنوا وعملوا الصالحات سندخلهم

0: وعد الله حقا ومن أصدق من الله قيلا
1: එමනග නජදා කියවන් දියරුග දෙම්මග සුකුම් වගෙන්වා නූනා තන්වීනුගේ කවායතක ފާහගවගෙන් දිය එගතුන් ފާහග කුරුණු බැයි කන්තකි ඉඛ්ෆා අදා කුරුමා ඉදහාර කුරු ޒහදබුණ දීබල ඉඛ්ෆා කුරා ඉරුග ගෙන්ගුලෙන් ජෙහෙ උසූල්තා කි කොබ
2: ඉදගම් කුරුමා ඉදහාර කුරුමා දෙමෙදුන් අදා කුරු
1: ފުރިހම කොල්ලන් එවස් කුජකි බෙන්ගෙත
3: දෝ
1: කොන්නයා එකු අදා إخفاء أكون عايز كم جوارنا ما إدغام كورما إظهار كورما دمدو غننا كوجن كيو إحنا مس غننا كوجن كيا إروجا إكيجا نونة كتشتيد بيما إبا ورا غننا نوانة ميجي بسنن جيه كم أكى نونة كمخرجة أدو جنديو إيه بيجي كم جوارنا ما فهاتو كأننا أكور إم فرطما أداء نكوري بينه دم نجدا كيوم دي إروجا إكم فاه كوري بيجي مثالك وال

0: Tales of Children.
1: කොබා ගොදින්නේ වාහක මෙතේ නිමිෆා තිකුදින මිවාහක කමුදියතා උම්මේද කොරන් තිකුදින මිවාහක කමුදියකම අදි තිකුදින ඉතුරු වාහකෙ මෙදු ගෙනස් තේන දෙන් ගෙනස් තෙම් මිවුලේ වාහකයා ගනමකි ද ක්ලෙවර් රැබිට් ඇන්ඩ් ද ලයන් උම්මේද කොරන් මිවාහක වෙස් වර ශෞගවිරි කමයිකො තිකුදින අඩෝ හණිකම තිකුදින වාහක හොෂාලා දේනි සිවා අහමද් හිෂාන්
0: Tales of Children.

0: ඇගතුම මක්කාගේ මුෂිකුන් හිබ්බරව ඇස් මිහුන්ගේ මුදාකොල්ග මච්ච බිරුවතිවේ අවස් ඔහන් හගුරාමය නොකම ගෙන්පුුව මක්කාගේ මෑ මිහුකර අබ්දු නොත්තොදිම් ගෙපානුගේ ෆි අබු ලහපු නෝ මීහක මක්කාගා පස්සේ නොරේ ඒනාය නොදවිකින් ඒනාගේ බදතිග මගීරත්ගේ ෆයි හුෂාම්ගේ ෆයි ආස් ෆොනුයේ උමයිඇතුපුුණු කලෙස් හගුරාමය නොනිකුම හුරමක් වස්තුකළේ මෙහෙ මේනා ගස්තුකල සෝවකී සදාමය සුදවැල්ලි ඉතුරක ෙක්වාන් මදීනායෙන් හිජර වඩාගිත්තා මාක ගින දවස්තකින් වනිස් එෆාරකු සෞදබුන් මාස් ගිෆානු උම්රායිබුම මක්කාය වඩාගෙන විය මිදතුරු පුරුගා මක්කාගා උමයිඇතුපුුණු කලිෆායි කුර විස්වාවිග්ගා විදාල් විය ජයජාතකන් ලේනකව නෙතේ කජේගේ අහරමින්ගේ අතුන් කතුල්බානය වාහක රසූල්ලෝ ෆාන් හදිස් කුර බනිකො මිහිර දෙකම්පතුන් එහීමේ ඒනා සීගින් ගොස්වා දෙන්න වියේ මක්කාගා හුට්ටාතෝය එක දෙක්වාන් විදාල් විය තෝච්චිකේ නොදෙන හුරීමේ මිවස්ෆුලන් මිනා ගැබ්බිරුන් මිනා හුරී මක්කායින් නොනිකුතුම හුවා කොෆේ මිහෙන්වේ නොනිකුන්නාන් හුට්ටා අබූජවල් මිනාගේ ෆාතුන් හිඟා මජාමයකුන් හදා තියේ තන්කොලකන් නොකුමෙදාපා එඹුරි අවම කස්තුවෝගේ නොකුමෙජේ මෑරස් කෙලාගේ ඉරාදපුරු කොම්ම ඉරාදේගේ මච්චෙන් හුන්න කවුන් ඒනාගේ මරුගේ කෑරිය නුරුහුම් ගාමේ නොකුන්නාන් ජෙහිජේ අද මිනුවමෙ එත මීහක නොනිකුතුම කස්තුකුලේ මිමිහුන්ගේ මච්චෙන් මජාමාසගේ බස්තය කුරමැතිකෝ බොජුගා දුම්බුරවාදයාගෙන් තිබේටේ කියා දුම්මුජමරා ෆොනවා රොලි අරවා හදයගින් එම්මෙන් හෙන් නොකුම ජෝවේ එමිහුව කුරමතිීගා ජවක අසාත කස්බි අංහෙනුන්තන් ඉස්ලාමුන්න මජාමාතයි හුර සාරෑග ලෙන්ත කියමුම් දේව අද ශේතවනා ෆෙනිගෙන් ඇස් බෑමියුගේ කන්තකන් හිවරදී උලේ මිකන් හිමාකී බෑමියුම් මිහගුරාමය නොකුතුමයි මෙදුගා මුද්‍රජ වංහාගේ බදවීනයි බෑමිහුනා මෙදුගා හිඟාපාවා දෙකොළු වෙරිකමගේ සවබුන් අනෙක්කාන් රක්කජ නන්නානේ භාවේ එබෑ මිහු මහමද ගිෆානයි එබෑවේ අහරමෙන බොඩියේ නුදේන භාවයේ මිහින් කියා මිවාහකයක ෆෙරුන්තනා මුද්ලජ් වංහය සුරාගත්පුුණු මාජිකවෙ සිබෑගා මිස් කොලිවෙස් ගොයාගින් ඉබ්ලිස් ඇස් මනැතිියේ අවස්වාටේ අවස්වාටේ තිය බෑමිහු මහමද ගිෆානයි හඟුරාමේ දංගලේ වාකයක් මියයි නසුරු දිින්මතේ අවරින් කලේමෙන එබ්බෑන් හොරී වියකා කලේමෙන පුරේ ගදවානේ අනෙබැකු නොසිබේ නේ මිවාහක මිලියා ආයතුගා බයා මිගින් වේ وإذ زين لهم الشيطان أعمالهم وقال لا غالب لكم اليوم من الناس وإني جار لكم يا شيطان آسمي هنگ عملتن امي هنا زينة تركو دي بني أدك تيبا امي هنا كبري غدواني ميهك ميستكم تريغا نوي مامي هوري كاليمين أبطي ليكم غي دين فاي مينا كنتكولا غتكي ديبا امي هنگ كورمتي هنگرامي سفادالي وقتوغا أبو جهول مينا أتوغا هفاقين هنگ هنگافا هنگرامي ميستكونا هفر ديون دانيكو කුල්ලියක මජායකතුන් ෑබන්නවාත දෙකිපා අදමෑකනගින් ිල අඳුපෑගෙන් ිය අබූජෝල් තියවනී කින්හෙ ගවාලීම පුුණේ අවරන තියබෑමිවුණ නොෆෙන්න කන්තත්ත ෆෙනේ අද අවර මැකදෑ කිවිය බිරුගනය මැකදෑන්ගේ ඔගෝ බැ දෙපුුන් ගදපද වන්ත කරාගේ අබූජෝල් ගෑදයේ කදයගේ අයි තියකහිදෙන්තායේ කුදිනේවේ සුරාගත යි හමුදු ගිපානයි එබෑවකින් ආර්මෙන් බිරුගන්නවා කේදයක වටේ ඒනාගේ කන්තක තිය බෑමිහු නොහෙල්ලේට අධි තියකුදින් හිවර දෙරවස් නොකරාට මෙවාහක මිදිය ආයතුග අබෑමිකින් වේ فلما تراءت الفئتان نكص على عقبيه وقال إني بريء منكم إني أرى ما لا ترون إني أخاف الله بالله شديد العقاب فهي إبليس بدوه كان تقول قطك مثال ما عرس كلان ميس تكون بيان كريو مرحاي قوم قوم كتير يبيرون عز فيتنا فساديك هيور دي ولي نجفا ميهم كي نباكم سلامي بومن هي إرو بومن حشر سورتك مليا آي بابا دبافا بيب كما سدي الشيطان إذ قال للإنسان كفر فلما كفر قال إني بريء منك إني أخاف الله رب العالمين فكافرون كره ميها غرامي نوكي ميهم جا عدد ونو ستيك فانساه ميبا ميهنا إكوا ستيك أهاي هاي ستيك جمال بيه سلاما صلو عليو إتو رسول الله إكفان دانه إتو روكي إكفان المشركون كانتا كوري قويتك دين وداغن نوية كال إكفان نوكما وداغ تيها ما يكني ميهم جا بيفاري غافلايا يبدل كوري مونجي إدم فرغيه දෙම්පේ සදාමය සොලෑලි ඉතුරක එක්ෆාන් මදීනාක් රබ්බේ රනුකු වඩාගෙන් ලස්කර බල්ලවා ඒතරෙන් හඟුරාමය කුළදාන නූකම්ගා දික් වඩාගේ මීහු මදීනාය රද්දු කරබ්වා එක්කල ගාෆිලාගේ කබරු බෙල්ලේමක් කුරිය දෙමිහුම් ෆනුවාපා දතුරු කුර බැවිය දෙම්පේ රවහායායි හමය බඩාගෙත්තනා ගුරැශ්වන්හාගේ මීහුන් එමිහුන්ගේ වියපාරි ගාෆිලා රක්කාතිරි කුළවම මක්කායි නොකුමේ දතුරු කොෆ්ි කබරු ලිබ වඩාගෙන් තිය අද ගාෆිලා මාදමාන් වත අනිදුවම් බදරය කිය මන්සිලෙන් අතුවදානය කබරු ලිබ වඩාගෙන් තිමේ රවහායකි මදිනායින් දෙකුණු හොළඟක් ගොස් සාරිියක මීල්ගේ දුරගාවා මන්සිරිකව දෙෙන්ෙ සදාමය සුල ඇලි ඉතුරක ෙක්වාන්ගේ ලස්කරුගා තිබේ බොරුන් එක්කුරබා එබේ කලනයි මශවරා කුරවම හදිස් කරබතේ ඒ මිස්තකුන් නේවේ මෑරස් කලාගේ මියන්න දෙබෑමියුම් කර එබ්බයකු තිබන් කලිගවාාන දෙබුම වෞදු කරබෑතිියේ ඒ මුදා ගාෆිලා නොත හඟුරාම ගාපිලාය දෙෙන් එබේ කලුන් දක්වා උළුවි වාකරුන් කලිගවාාන බයාම් බෙවලාෑගතිී එබේ කලුම් එදෙනී ගදපදක නෙබෑ මිහුන් කම්ගේ ඒ වියපාරි ගාෆිලායේ ಬೈ ಮಿಹುನ್ ದನ್ನೋತೆ ಕಜಿಗೆ ಫಾ ನುಕುಮ ಡಾಗಿನ್ ಇರುಗ ಹಂಗುರಾಮೆ ನುಕುಮ ಡಾಗನ್ನು ವಾಹಕ ನುದಿಕ್ಕೆ ವಿಕನ್ ದಿರೆ ಎಹ ನೋನ್ನಮ ಅಳಗುನ್ ಮೆಂ ವಿಸ್ ಐಹಿ ಹಂಗುರಾಮಾಗಿ ತಯ್ಯಾರಿಗೆ ಮಿ ವಾಹಕ ಮಿಲಿಯಾ ಆಯತು ಬಯಾಂ ವಿಗಿಂ ವೇ ವೈಸ್ ಯಈದುಕುಮ್ ಅಲ್ಲಾಹ್ ಇಹದ ತಾಯಿಫತೈನಿ ಅನ್ನಹ ಲಕುಮ್ ವತವದ್ದೂನ ಅನ್ನ ಗೈರ ಜಾತಿ ಶೌಕತಿ ತಕೂನು ಲಕುಮ್ ಜನ್ಸಲಾಮಾಯ ಸಲಹಲ್ಲಿ ಇತುರಕ ಇಫಾನು ಅದಿ ವಕಿ ಒತೆ ಕಾಸ್ತು ನುಕುರಬ ಫಿಗುರು ಫುಲುಗ ಇನ್ನು ಅನಿಕೊ ಮಿ ಗುದಾದು ಅಸ್ವದ ತಿದಿ ಒಡಾಗಿನ್ ದಿನ್ನಿವಿಯೆ ಏ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ರ ಸೂಲಾಯ್ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಕಲಿ ಇಫಾನ್ ಅಮುರ್ ಕುರುಬ ತನಕ ಅಳ್ಗುನ್ ಮೆನ್ನಾಗಿ ಹಿಂಗವಾರೆ ಅಳ್ಗುನ್ ಮೆನ್ನಕು ಬನಿ ಇಸ್ರಾಯಿಲ್ ಬಾಗ ಮೀಮು ಮೊಸಾಕಿಫಾನ ದಿನ್ನ ಇಫದೇಕುಂ ಇದ್ ಹಬ್ ಅಂತ ವರಬ್ಬುಕ ಫಕಾತಿಲ ಇನ್ನ ಅಹಾ ಹುನಾಕ ಐದೂನ ಮಿಹೆನ್ನಕು ನುದನ್ನವಾನು ಮಿ ಬಹುಗೆ ಮಾವನಾಯಕಿ ಕಲಿ ಇಫಾನಾಯಿ ಕಲಿ ಇಫಾನು ಕಲ್ಯಾಂಗಿ ಆಯ್ ಒಡಾಗಿನ್ ಹಂಗುರಾಮ್ ಕುರುಬಾಠೆ ಅಳ್ಗುನ್ ಮೆ ಮಿತಾಂಗ ಇಹಿನಿಗೆ ತಿಬೇನು ಎಮಿಯೆ ಅದಕ್ಕೇತ ಅವಳುಗೆ ಬಾಕಿ ಕಲಿಗಿಫಾನ ಕಲಿಗಿಫಾನ್ಗೆ ಕಲ್ಯಾಂಗಿ ಅವಡಾಗಿನ ಹಂಗುರಾಮ ಕುರಬಾಟೆ ಅವಳುಗೆ ತೀರ್ಲಿ ಖಜುಂಗೆ ಅರಿವುಗ ಹಂಗುರಾಮ ಕುರಾ ಹುಟ್ಟಿಮೆ ಅದು ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗಿ ಗಾಂಧಿ ಬುನಮೆ ಕಲಿಗಿಫಾನ್ ಅವಳುಗುಣ್ಣಾಗೆ ಬುರ್ಕುಲ್ ಹಿಮಾದ ಬಡಾಗನ್ನವಾನೆ ನಮಸ್ ಅವಳುಗುಣ್ಮೆ ಎತ್ತನ ದಾಹುರಿಮೆ ಅದು ಅವಳುಗುಣ್ಮೆ ಕಲಿಗಿಫಾನ್ಗೆ ಅರಿವುಗ ಹಿಬ್ಬರ್ಕೋಗ್ ಎತ್ತಂಗ್ ಹಿಫಿಜ್ಜವ ದಾಂದೆ ಮಸಕ್ಕೆ ಕುರಾ ಹುರಿಮೆ ನೀ ಬಸ್ತವ್ಗೆ ಮಚ್ಚಂಗ್ ಇತ್ತು ಕಲಿಗಿಫಾನ್ ಹೇಳ್ದು ಆಫ್ಲು ಕುರಬಿಯೆ ಬುರ್ಕುಲ್ ಹಿಮಾದಕ್ಕೆ ಹಬುಷ್ಕರಾಗಿ ವೇರಿಕನ್ ಕುರಾ ರಸೇವ್ ದೆಂಗ್ ಅನಿಕಾಸ್ ಇತರು ಕಲಿಫಾನ್ ಹದೀಸ್ ಕುರುಬಾಫಿಯ ಏ ಮಿಸ್ಟರ್ ಕುರ್ನೇವೆ ತಿಯಬಾ ಮಿಹುನ ಬಸ್ ಫೆನ್ನ ಗೊತ್ತೆ ಅಂಗ ಬುನಾರೇವೆ ಈ ಕಲಿಫಾನ್ ಬಸ್ಫುರಂ ಕಸ್ತು ಕುರು ಬನಿ ಅನ್ಸೋರಿಯ ಬೇಕಲ್ನೇ ಮೇನಿ ಅನ್ಸೋರಿಯ ಬೇಕಲ್ಯುಂ ಇತರು ಕಲಿಫಾನ್ ಮಕ್ಕಾಗ ಹುಣ್ಣೆ ವೀರು ಅಗಬತೆ ಕಿರುಂ ತಾಂಗ ಎಹಿಪ್ಪೆ ಆತುಗ ಎ ಬೇಕಲ್ಯುಂ ದನ್ನಾಫ ಬನಿ ಇತರು ಕಲಿಫಾನ್ ಮದೀನಾಯ ಬಡಾಗ ತುಂ ಎ ಬೇಕಲ್ಯುಂ ಈ ಕಲಿಫಾನ ನಸುಲ್ ದೆವಾನೆ ವಾಹಕೆ ಮಿಹಿಂ ವಿಮಾ ಮದೀನಾಯ್ ಬೇರುಗ ಕಲಿಫಾನ ನಸುಲ್ ದಿನ್ಮಕಿ ಕೊಮ್ಮೆಹೆಂ ಒಕ್ಕಮೆ ನೋಂಕಂ ಗಾವೆಸ್ ಬೈಕ್ ಗೊತ್ತಿಗ ಎ ಬೇಕಲ್ಯುಂ ದಿಕ್ಕಿದ ಬಣಿ ತೋ ನೋತ ನೋಂತೋ ಬೆಲ್ಯಮ ಮಿಹಿಂ ಹದೀಸ್ ಕುರ ಬಣಿಯೇ ಮಿಗೈ ವಿಸ್ನು ಒಡಾಗಿಂಗ್ ಅವಸ್ ವಂಗಾಗಿ ಸಾಹಿಬ್ ಸಾವುದ್ಮನ್ ಆಸ್ ತೆದು ಒಡಾಗಿಂಗ್ ದನ್ನ ಮಾಫಿ ಕಲಿಫಾನ್ ತಿಯ ವಿದಾಲ್ ಬಣಿ ಅಳ್ಗುಣ ಮಂಗಿ ವಾಹಕ ಹೊಳ್ತೋಯ್ ಈ ಕಲಿಫಾನ್ ಆಯ್ಕೆ ಹದೀಸ್ ಕುರೆ ವಿಮಾ ದಿನ್ನವಿಯೆ ಅಳ್ಗುಣ ಮೆ ಮಿತಿವಿ ಕಲಿಫಾನ್ ಇಮಾಂಬೆ ಕಲಿಫಾನ್ಗೆ ಬಸ್ ಹೊಳ್ ತೆದ್ಕೊಂಗೆನ್ನೆ ಅದಿ ಕಿಯಮಂತೇರಿ ಉಮಂಗ್ ಹೌದು ಕರ್ವರ್ ವಿಗಿನ್ನೆ ಮಿಹಿಂ ಬೀರ್ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಕಲಿಫಾನ್ ಅಮರ್ ಕುರುಬಿ ಕಮಿಗೆ ಕಾರ್ಯಂಗ್ ಅಳ್ಗುಣ ಮೆನ್ನಾಗೆ ಬಡಾಗನ್ನವಾರೆ ಹಗ್ಗು ದೀನಾಗಿ ಕಲಿಫಾನ್ ರಸೂಲ್ ಕಮಾಯಿ ಪಣುಬಿ ಕಲ್ಯಾಂಗ್ ಗಂಧಿ ಇಬುಣಮೇ ಕಲಿಫಾನ್ ಅಳ್ಗುಣ ಮೆನ್ನಾಗಿ ಮೇವ್ ಖಂಡಂಗ್ ಇರುವಡಾಗತ್ತಸ್ ಕಲಿಫಾನ ಇಕುಗ ಅಳ್ಗುಣ ಮೆಂಗ್ ಎರೇ ಹುಟ್ಟಿಮೇ ಮಾದಮ ಅವಳುಮೆನ್ ದುಸ್ಮಿನುನ್ನಾಯಿ ಬದ್ದಲ್ಲಿ ಉಮಕಿ ಅವಳುಮೆ ನುರುಹೆ ಕಮೆ ನೂನೆ ಅವಳುಮೆ ನಕಿ ಹಂಗುರಾಮಾಗ ಕೆತ್ತೇರಿ ಹಮಜ ದಿನುಗ ತೆದುವರಿ ಬಯಕೀಮ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಅವಳುಮೆಂಗೆ ಕಿವ್ಯಾಂಗ್ ಕಲಿಗಿಫಾನ ದಕ್ಕವಾಣಿ ಕಲಿಗಿಫಾನ್ ಉಫಾ ಕುರಬಾಣಿ ಗೊತ್ತಕ್ಕೆ ಯಸ್ವಾಮಿಗೆ ಬರ್ಕಾತ್ಗೆ ಮೆಚ್ಚ ದತ್ತರು ಕುರಬಾರೆ ದಿಂಫೆ ಇತರು ಕಲಿಗಿಫಾನ್ ಎಮೆ ಮೋನ್ ಫುಲ್ ವಕಿಂಗ್ ಅಜಿವಿಗೆ ಗೊಸ್ವಾ ಬುಖಾರಿಗ ಅರಿವಾಗಿ ಬಫದೆಂಗ್ ಹದೀಸ್ ಕುರಬಿಯೆ ಎಬ ಅಮೀಮ್ ಉಫಾ ಕುರಾರೆ ತಿಮನ್ ಕಲಿಗಿಫಾನ್ ಎಬ ಅಮೀಮ್ ಮರ್ವಗೆ ಬೆಟ್ಟೆ ತಂತನ್ ದಿಕ್ಕೊಡಾಗನ್ನು ಕಹಜೆ ಮಿ ಬಸ್ಫುರಂ ಎಸ್ಹಾಬ್ ಎ ಕಜನ ಹಮ ಕರ್ವರು ದಿಬ ಅಮೀಹು ಮೆದುಗ ಹಂಗುರಾಮ ಜಿಹೇನೇಕಂ ಕಸ್ತು ಕರ್ವರು ವಿಜಯ ಮಿಕಂ ಹಿಂಗಿ ವೆಸ್ ಹಮ ಮಿಹದ ಇನ್ಮೆ ಮೇನಿ ಅಬು ಸುಫಿಯಾನ್ ಇಸ್ಲಾಮಂ ಈಗ ಅಫಿದಾಯ ಇದಿಮಾ ಕುಳೋಮ ನುಕುವೆಜ್ಜಿಕಂ ಕೊಮ್ಮೆಸ್ ಗೊತಕಂ ಎಗಿ ಖಬರು ಜಿವಿಗಿಂ ಆ ದುವಿಗಿಂ ದತ್ತುರ್ ಕುಡ ಮಗು ದೂಕೊ ಅತಿರ್ ಮತಿಗೆ ಮಾಕುಂ ಗೊಸ್ ರಕ್ಕಾ ಇಸ್ಲಾಮೆ ಬಿಫಾ ಗುರೈ ಸೊಂಗಾಗೆ ಮೀಹುನ ಮಿಕಂ ಎಂಗುಮ ಖಬರ್ ಫೋನ ಅಭಿಯ ಅದಿ ಎಬ ಅಮೀಹುನ ಎಂಗಿಯೇ ತಿ ಎಬ ಅಮೀಹುನ್ ದೆಂಗ್ ಅನ್ನಾನೆ ಬೇನ್ ಮೆನ್ನೆತೆ ತಿ ಎಬ ಅಮೀಹುಗೆ ಮುದಾ ಸಲಾಮೆ ವಿಜ್ಯೆ ಈ ಖಬರ್ ಇಬ್ಬುಂಗ್ ಅಬು ಜಹುಲ್ ಬುನಫಿಯೇ ದೆನ್ ತಿಮ್ಮಮ್ಮೆಂಗ್ ಅಮ್ರಾದಾನಿ ಭದ್ರೇಕಿಯ ಮನ್ಸಿಲೆ ಗೊಸ್ ತಿಂದೋ ಎತ್ತಾಂಗ ಅತಿವೆ ಗೇರಿ ಬಕರಿ ಜಮಲ್ ಕತ್ಲಾ ಖಾಯಬೆ ರಾಬೆ ಲೌಕಿಯಾ ಮಜಾಕು ಉಳಿದಾಫೆ ಏರು ಮೊಹಮ್ಮದ್ ಗಿಫಾನಾಯ್ ಅದು ಎಹಮೆಸ್ ಅರಬೀಂಗೆ ಮೀಸ್ತಕುಂ ಅಹರ್ಬೆಂದಿಗೆ ಬಿರುಗನ್ನಾನೆ ಮಿಯರು ಆಫಾ ಸಗೀಫಂಹಾ ಶುರಾಯಕುಗೆ ಫುಯ್ ಅಖುನಸ್ ಜುಹುರತ್ವಂಹಾಗೆ ಮೀಹುನ ಬುಣ್ಯೆ ಏ ಬಾಗಾ ಮೀಹುನೇವೆ ಎಗೋವಾ ಮೊಯತ್ತಕ ನಾಹ ರಹದ್ದಮಾ ಅನ್ನಾರೆ ಖುರಾಂಗ್ ಆಯಕಂತ ಉಂದಗುಲಿಖಾ ನುದಾ ವೀಮಾ ದೆಂಗ್ ಖುರಾಂ ವಿ ವಿಯಾ ನುದಾ ಗೋಸ್ಕಂತಂ ಹೇ ಮೈ ಕಜಾಗೆ ಎ ಮುದಾಕೋ ಸಲಾಮೆ ಕುರೆ ವಿಮಾ ದಿಂಗ್ ಕುಳೆಂಬಿ ಕುಳಿವರ್ ಸಕಿಂ ಹೇ ಮಿಹಂ ಮುನಿಫಾ ಮೀನಾಗೆ ಅಸ್ ಅಮ್ರಾಜ್ ಮುನ್ ಸೂರತ್ ವಂಹಾಗೆ ಮೀಹುನಾಯಿ ಅದಿ ವಂಹಾಗೆ ಮೀಹುಂ ಏನಾ ಎಕ್ವ ಮಕ್ಕ ದತ್ತುರು ಕಪ್ಪು ಮೀ ದಿವಂಹಾಗೆ ಮೀಹುಂ ಕುರೆ ಮೀಹಕು ಬದುರು ಹಂಗುರಾಮೆ ನುದಕಿತೆ ದಿಂಫೆ ಕುರೇಶ್ ವಂಹಾಗೆ ದಸ್ಕರು ಐಸ್ ಬದ್ರವಿ ಕಿಯಾ ಮನ್ಸಿಲ್ಗೆ ಮದೀನಾಯಿ ದೂರ್ ಫರಾತಂಗ ಸ್ವಾಬಜ್ಜೆ ಎ ಮೀಹುಂ ಫೇಬಿ ಎತಾಂಗಾಯಿ ಬಿಂಗರ್ ಮಡು ಫಸೇ ಹತನರೆ ಭದ್ರಕಿ ಮಕ್ಕಾಯಾಯಿ ಮದೀನಾಯಾಯಿ ದೆಮೆದುಗ ತಂಕೊಳೆ ಮದೀನಾಯಾಯಿ ಗಾಯಕೋ ಮದೀನಾಗೆ ಹುಳಂಗು ದೆಕುಣುಗ ಒನ್ನ ಮನ್ಸಿಲಿಕೆ ದೆಂಫೆ ಇಸ್ಲಾಮ್ಗೆ ಲಸ್ಕರ್ ದನ್ನೆ ಸಲಾಮ ಸುಲಿ ಇತು ರಸೂದೋ ಇಫಾನ್ ಭದ್ರಾಯಿ ದಾದಿ ಕಾರ್ಯ ಬಡಾಗಿಂಫ ಅದಿ ಇಫಾನಾಯಿ ಜುಬೈರ್ ಗುಫಾನಾಯಿ ದಿಬೇ ಕಲುಂ ಎತಾಂಗ ಖಬರು ಬೆಲ್ಲೇಮ ಫೋನು ವ್ಯಾಫಿಯೆ ಮೀ ದಿಬೇ ಕಲುನಾಯಿ ದಿಮಾವಿ ಕುರೇ ಸೊಂಗಾಗಿ ಮೀಹುನ ಫೆಂ ಉಫ್ಲಾಂಗುಳೆ ಮೀಹುಂ ಕುರೆ ದೆಮಿಹಿಕಾಯಿಯೆ ಮೀ ಹೊಜ್ಜಾಜ್ ವಂಗಾಗಿ ಮೀಹುಂಗೆ ಅಳಕಾಯಿ ಆಸ್ ವಂಗಾ ಮೀಹುಂಗೆ ಅಳಕಾಯಿಯೆ ಫೆ ಇದು ಬೇಕಲು ಇದು ಮೀಹುನಾಗಿ ಇಸ್ಲಾಮ್ಗೆ ಲಸ್ಕರ ಬಡಾಗಿ ರಸೂದೋ ಇಫಾನ್ ಹುಣ್ಣವಿ ನಮಾಜ್ ಬಳಿ ಕುರೆ ಮರೆ ನಿಂಗೆ ಬೇಕಾದ್ರೂ ಇದು ಮೀಹುನ್ ಕುರೆ ಖಬರು ಇಸ್ತೀಮಾ ದನ್ನ ಆಫಿಯೇ ಅವಳು ಮೆನ್ನಿ ಕುರೆ ಸೊಂಗ ಮೀಹುನ ಫೆಂಗ್ ಉಫ್ಲಾ ಮೀಹುನ್ ನೀಮೋ ನಿಂಗೆ ಇದು ಬೇಕಾದ್ರೂ ತಿಯಾಗಿ ಇದು ಮೀಹುನ್ ದೊಗ್ ಹದನಿಯೇ ವಿದಾಳು ಬಂಡಿ ಜಸ್ಯಮು ಮಿದು ಮೀಹುನ್ ದೆನ್ನಿವಿಯೇ ತಿಯನ್ನ ಅವಳು ಮೆನ್ನಿ ಅಬು ಸುಫಿಯಾನ್ ಗಾಫಿದಾಯ ಫೆಂಗ್ ಎಂದ ಮೀಹುನೇ ಮಿದು ಬೇಕಾದ್ರೂ ಮೀ ತೆರಿಕೆ ಹಿತ್ತಾಗಿ ತಿಬ್ಬ ಆಫಿಯೇ Then he told Rasulullah, he found Namaz from Audi Ramfa, this could be a Jabike, a demion, Tedmunan for Afia, Tarafanate, Dogen Hadafi via Duke Lafanate, a demion Ebrani, Tede, a demuni, Gorashon Hagi, Laskara, Feng of Lamihune. Then a demon had this could be a Tiag, demion Tunkarifana, Tedu Habarun, Habar Dere, Gorashon Hagi, Laskar Kobahi, a demion de Nevi, Mira Farbadakan, Fratu Avatibue, then had this could be a mung, other caring here, a demion de Nevi, Tiakame, Almanakan, Nuenge. Then had this crevier, immune duale, Catilar and Ikihaver can hear, and the mune de Nevie, Edo, Nojamad, and Edo, Diajamad. Had this crevier, Tihemia, immune, other king was take a hahakai, dimitre. Then had this crevier, immune, Tilega, Macaga, Boluncurevani, Concom by Inhea, and the mune, immune, Guravaragin, a mune, and Nanta Dana here. Then had you found a salve, Kerina, had this crevier, me, Macaga, Megalu, could you begin underneath? Then Islam, Laskar, Mitan, the Turco, Badra goes. Evangelge Madinaya igai faratan itangaba kisaru biyon kafave jove mitani fenne tanike mihinduga islamge mistakon tibi fena benuve angikave bay mihun junubuerive bay mihun hadas verives vefame mitam valuga shaytana as me bay mihun hituge tere baswas wadde nikan dikere kafarun etibi fenuge macha verive gadavegenne emihun den hangurame nukuleyas te bay mihun fena bajiko bati bafa hitur goten hadan binun heye Mitam Rogani, Vare, Vilekum, Vare, Varagina, Vehi, Evadi, Tere, Finger, Sad, Heading, and Ori, Mibamion, Hina, Tohirwe, Hodutan Hadaf in Hajukum Hadafu, Adi Ebinga, Harve, Hangramia, Rangal Sanka, Bijame, Shetona, Vaswas, Fila, Hingajame, Hama, me, Behun Vare, Kafarunga, Machel, V, Borugima, Musiba, Kare, Mini, Etang, Ebinga, Kisar Faba, Madu, Emihuna Kuljaka, Daturkova, Dium, Mudague, Gengre, Taketi, Ginakam, Ea, Gelumbeje. Miwahata Milia Aituga Bayamigimbe Wayunazilu Alaikum Minasama Ima Al Yutohira Kum Bihi Wayuhiba Ankum Rijas Shaitani Valiyar Bito Ada Gulubikum Wayusabita Bihil Agdam. Then Islam Laskar Hangramia Rukuru Alman as Badruge Emmegata Fenghuritanukaria Faba Jawe Mitana Faba Ragatmun Hababun Munzilul Ansorim Kaligfan than Nafi Kaligfantia Faba Ragatani. Mariskalang, Amurfraka Faba, Ragat Tanito, Embiaka, Korean Erme Fata, Jailman Oginwane, Nota Hangrama, Gavaida, Makaru Ebato, Mien de Nima, Hadis Kurebe, Adiketa, Mi, Hangrama, Hilta, Makaru Kamke, Kaligwan, the Nafi, Tim Biakai, Miaki, Tibeka, Vitan, and Nore, Mr. Kunagin, Kaligwan, Ragging, Emihunai, Emmekari, and Hera, Fimbro, Kari, Faba, Raganwane. Every Fenginwane, Vare Mitanga, Hunanakan, Algun Daname, Etan Algulmen goes Faba. A Valu Milko Kong at the Lava, a Kairiga, Holding Hada, a Valuke Fenaga, Ala, Hembalton, Hikadani, Erum, Emiuna, Fenue Cantacum, Vara Datudane, the Infest Lava, Solali, Ekalifan, Hadis Kurivie, Tia, Rangal Budike, the Infest, Mr. Kunagan, Varagan, Kafarunai, Emekadian, Valka Kadi Faba, Ragging, Emiunga Fata, dear, Valtaka, Veliala, Forua, Valdurga, Bodu Holding Hada, Finfuran for Afu. Then also on Hag Sahib, Saudman, Mars, but again, the Sudo Ifan, where you got the Nafia, Amaris Kalang, Nabi Ayo. Argument to swim nigh Hamadi Ureiro, Kalifan, Idnamatai, Adi Egg Kariga, Kalifan, Savari, Tayarifa, Otuma. Argument, me, Madame Finodagano, Atanga, Madame, with Tanker, Fatuga, Usko, Kura, Gekoling, Tanning Hadadi, Akito. Then Itanga, Kalifan, Ragging, Indonico, Argument, me to swim nigh Hangramko, Argument, Mars Kalangi. Is that the comment? The wife, no, eh, Augurman, Edegote, not an anecdote, Vijan, Kalifan, Kalifan, Savari, Gavaragin, Augurman, Fatun, Denti, Viahunai, Badal Kuremi, Dadi Fasia for Kanke. Midatur, Kalifan, Dukofa, Fasu, Madinaga, it's a Mr. Kuni, Augurman, Emihuna, Revakin, Kalifan, Dobi, Borkum Gava by Nune, not Augurman as Vitvi, Emihuna, Revakin, Kiavantirikan, Borkoking, Hangurami, and Edumer, Vigin, and Nune. At the Kalifan, Midatur Flegan, Kuo, Dagati, Mifa, Hangurameka, Kang, Emihuna, Kurakovis, Egenama, Em Fasu, and Nune Tibis Mayor. Emihunai, Hamea, Kalifan, Varagatung, Emihun, Editing Fadang, Kalifan, Emihun, Rakatir, and Nasrudi, Ulente. Emium Kalifan, Gariuga, Hangram, Kuranate, mean the Nima, Salama, Solali, Iturkan, Hadis Kuribe, Maris Kalang, Adi, Tiabre, Hilga the Covis, Ira, the Kuruba, Five Tochiki. Then Fay Hangramag, Madame, Fenodagan, Noane Kala, Itangawa, Usfar, Badaliki, Matiga, Kurukum, Yakola, Mibakan, Hadrafu, Ding Hangramag, Madame Gasafa Dafu. Emibakan, Jamavima, Iturasulo Ivan, Kurdagan, Safton, Ever Kuruba, Ekawe Kolo, Anikawe Kondai, Jay. Hamahama waking Hunani and Hadote. Mikamung Audio Dagging, Gurashwang Hag, Mihunai, Dimae, Baldua, Mifuden, Dwarful, Kuribe, ඒ හදවා බුඩුකර විකලයක්ව මිතිවී කුරේෂුන්හගේ මීහුන් මීහුන්ගේ බොඩාකමා ඉකන් දික්කුමෑගෙන් ඇස් වැය ෆැයි ඉබස්වාමීගේ රසුදාගේ බස් දෝකොක් ඉබස්වාමීගේ කිවියන් එබෑමීන් දෙකොළ එරුවතේ ෆැයි ඉබස්වාමීගේ අලාය දෙවම වාදු කරබි නසරන් එදිදන්නවම ෆැයි මේ ඔවතුගා කාෆරුන්ගේ ලස්කරුගේ බොඩුන්ගේ තිරේගා දෙකොළ එරිකම ඉංගා පරෑපිය ඒ දෙකොළ එරිකම කී මෙබෑමීන් හඟුරාමේ තෙයාර වාම්බී ඔවතුගා රබී අතුගේ අතපතු ගෑපියේ ඒ මිස්ට කුන්නේවේ මී කොංකමීගේ මැච්ච වෙවේ හඟුරාමෙන් හෙයියේ මී දෙබෑ මීහුගේ මෙතුකා හඟුරාමේ වාම්බී එවේ සෝබේ මරකට නේගේ ඔතී වීයා ඔයිකම කී අම්රු බුනුල් හදරමීගේ දියේ එයන් අහුරෙන් ජාමින් වෙජ්ජයිමේ අදු මිදබෑ මීහුග මෙතුකා මිවාංගුලේ හඟුරාම වෙජ්ජීයක දෙනෙන් එක අනිකකු එමෝනවතීගා හින්සුම්වෙ උලේක පසේ හේවා නොවානික යකීනේ මී කබරු අබු ජොහලන් විගින් ගොයාවියේ ඒ මිස්තකුනේවේ අසබත පද ෆිඩි අංහෙන්දුලා මීහුගේ බා කියමන් විගින් නකුන් රීච්චෙන් නොයිබේනේ අදි කියෙන්හේ මහමුද ගිෆානයි අහරවෙනයි මෙවා අරාරුන්ත මියදු හම වානී කතිම් කුරාටය මෑරස් කජයන්ගේ එකජ ගිෆානයි අහරවෙනයි මෙදුගා රොකුම් කුරබ්වාන්දි හඟුරාම හම වානී කුරාටය දෙෙන් අඩුහරුක දවාකුරේ හදවා බුඩුකුරේ කජාකවය මි දෙබෑමීම් කුර හග්ගු ගොතුගාවා බයකර නසුරු දෙබාරවේ දෙම්ෆේ හඟුරාම ගදවේ ගතුමුගේ කුරීගා කාෆරුන්ගේ සොප්තුගේ තිරේ මහසුම් මොන්හා අබ්දුල් අසදුගේ ෆින් අස්වදු අවරෙන් ඒ ඉස්ලාම්ගේ හවදුම් ෆෙම්බෝ හුසීමේ නුවත හවදුම ගුරා හුසීමේ නුවත මිදිකන් නොවිජියා මරුවා හුසීමේ ගොවා වාකුරම නුකුමජේ මීනායා දිමයන් හම්දතුගේ ෆා නුකුම ඩෑගින් ජෙසෙවි එතිවාරකුන් ඒනාගේ ෆෑදන්දීගේ දෙබෑ මිදුම් බුරිවගෙන් බෙටිජේ දෙන් හුවාති කුරා හුසීමේ ගොවමුන් හවදායි දිමය දෙමෙනිකු හම්දතුගේ ෆා නු ඒනා ගතුල් කර බෑපිය දෙන් සලාමයි සලවැල්ලි ඉතු රසුල ඉක්මාන් මිස්ත කුන්නන් හිවර් දෙබා ખુතුබා විදාලෝ අමට්ට ඇවිවේ මි විදාලුවී බස්වලතු වෙතිරේගා මි බස්වලතු බේ හම කරවරුන් හඟුරාමයක් මෑදානුගා කික්ලෝමි එකම හිතාම ෆිලා මොළිවිරිකම මෑරස් කළාගේ මිංජු කුරබාන එකම කෙ දෙන් හඟුරාමයේ ෆෙටිජේ හඟුරාමයේ ෆෙටෙවනි දෙපරාතුන් මෑදාන ෆහුලවානු ෆෑබා හමදදී හඟුරාම කුරා ගවාය දුනේ පුරුතමයක් කාපරුන්ගේ සත්තු වෙතිරේ නුකුති තිම්මි හෙකෙ එයි රබී අතුගේ දැරි අතපතා එනා එකෝ ශෑබතා අදි මි අතපතුගේ දැරි වලීදායි තිම්මි හොනේ මිබෑමිහුන දිමායන් අන්සෝරිය බේකලම් කර තිම්මියක නොකුතුමන් බොනෙෆුවේ තිමන් මෙන්ගේ කෑරිය තිමන් මෙන්ගේ කවමුග තිරෙන් කුෆු හම මිහුන් පොනවාරවෙ තිවෑමිහුනයි හඟුරාම කොළොමකි තිමන් මෙන්න බේනුම් කමවිස් නෝනෙවෙ දෙම් මිබෑමිහුනයි හමද දෙවුම හම්සතුගේ ෆානයි අලිගේ ෆානයි අබ්දුල් මුත්තලිබ්ගේ හාරිසුගේ ෆුයි ඔබෑදතුගේ ෆානයි තින්කලුන් නෙරු බැෆිය ඔබෑදතුගේ ෆානුන් හමල් දෙවි අසවතායියවෙ හම්සතුගේ ෆානුන් සෑවතායියවෙ අලිගේ ෆානුන් වලීදායියවෙ ෆය හම්දතුගේ ෆානයි අලිගේ ෆානයි දෙකලුන් හමල් දෙබ්බි දෙමිහුන් වරන් අවහ ගතුලිම හිඟාජේ ඔබෑදතුගේ ෆානයි අතපතයි දෙමිහුන් දෙමිහුන ජෙහි දේති ෆානුන් දෙමිහුන් මෙ රඟල ජඛම වේ දෙන් දුනියේගා නූලේවර වෙජේ මෙහෙන් බෙගෙන් ඔබෑදතුගේ ෆාන වෙට්ටි වඩා ගතුමා ඒකුගා අනෙත් දෙකලුන් මේ අතපතුගේ ෆරාන වේ සටිකණ්ඩායි වයි කොල්ලෑපු වේ දෙන් ඔබෑදතුගේ ෆාන දෙකලුන් බෙගෙන් නගයකනකින් දෙසප් දෙමෙතුන් ගෙන්නේ වීරු ෆෑකටීගේ මදු ඔහොරි ඔහොරි හුට්ටේ නිවද හාජුගා ගෙන්නවා ඉතුරු රසූල්ලා ඉෆානුගේ අරිහුගා බේබේවමන් ඉතුරු කෙලිෆානුගේ ෆෑතිලි ෆුල්ගා ඉස්තරි ෆුල් අලු බෑගෙන් ඔන්නවනිකෝ අදීස් කුරේ බියේ උෆා කුරාසේ බේබේ යකී ශහීද කීමය එක ඉෆාන දෙන්නේ බියේ ආදේහේ උෆා කුරමේ එකමකු මිහාරු අබු උතෝදි ඉෆානු අලුගුන්මෙන්ගේ බොඩු බේබේ දිරිහුන්නේ වෙනම රඟලේ හිතන් අරේ ඒනා එකියුයි රසීදාගා ඔයි වනුස් ලිමහු හත්තා නුසර්රා හවදහු වනදුහල් අන් අබුනා ඉනා වල් හදායිලු මෙබෑතුකින් හගුකම් බොඩි අගුල්මෙන්කන් ඒනායන් එගල බෑතිහෙව දෙමිය ෆවගා අනිකා ඉතු රසුල ඉක්ෆාන් වඩෑගින් සප්තන් එබර් කුරවාන් පට්ට ඇවිේ මේ එබර් කුරවම වඩෑගති එක ඉක්ෆානුගේ ඇප්පුල් ගාවා බොන්ති කොලකුන්නේ මේ බොන්තින් ඉශාරෙ කුරවම විදාලුවම වඩෑගින් ඉරු සවාදුබුන රිජි අතේ කියනු මීහකු සෆියවා වකින් නොකුම පා හුට්ටා ඉස්තවියා සවාදු ඒ සවාදාය හමුවකින් හුන්නාටේ මෙහෙන් හදිස් කුර බාෆා ඒනාගේ බණුගා ජස්සවා ලෙබ්බුමුන් හමය ෆහත ජීෆා දෙන්නේ ඒ මෑරස් කියන්නේ රසුලයාය කයිෆාන් අරගුණුගේ බණ තත්කුර බෑෆීම එකමගේ රිසෝස් කබෑතෝය මීරු ඒනාහුරී ලිබාහෙ නැතිය කුල්ියකන් ඉතුරු කයිෆානුගේ ඇප්පුල් ගාවා බොන්ති ඒනාගේ අත පෝර්වා ලබ්බා බණුපුල් කශු කුර බා හදිස් කුර බියේ කජ රිසෝස් ඉපාරේ මීනා කුල්ියක කුරිය ජෙහි එක ඉක්ෆානුගේ බණුපුල් ගාව ස්තිෆා තෙදුවි ජේ මෙහෙන් හදීම හදිස් කුර බියේ තිය කුරි කින් හජේ ඒනා දිනිවියේ ඒ මෑරස් කියන්නේ රසූලයාය මිහිර ෆෙන්න කන්තම් මිහිරගෙන් හාදිර වනියේ එහෙම වීමා අල්ගුණුගේ දුනියේ එම් මේ ෆහුකම කී කජිෆානුගේ හමුගා බොස්තේවුන් කමුගා උමන් එදෙවුණියේ දෙන් එනායන් හෙ දොආපුල් කුරබාෆා සප්තන් එවර් කුරබම් වඩාගින් ෆියවේ දෙන් මි සෆ හෙද්දේවම ෆහුගා මි දස්කර වසීයේ කුරබා නසේ හෙද්දේ මා පට්ටුවා ෆියවේ ෆය හදීස් කුරබතේ තිය බෑ මීහුන තිමන් කජිෆානුන් අමුර කුරබාෆ මත් දාදින් එකී එපහරා හමදන දේරෙවේ දුස්මිනුන් කෑරිවිගෙන් ෆියා දුනිව කාරෙවේ ඇපොරා ෆර් නුවනීස් කණිකම් ෆමච්ච නුදමාරෙවේ කෙත්තිරිවේ සාවිත්‍රයගෙන් තිබේරෙවේ දෙන් එක ෆාන් වඩාගින් එක ෆානට්ටක හෙදිපාවා අලීෂ වදි වඩාගින් දොආ කුරබා පට්ටුවා ෆියවේ ಸಾಧುಮನ್ ಮಾಜ್ ಗಿಫಾನಾಯಿ ಅಬು ಬಕ್ರು ಗಿಫಾನಾಯಿ ದಿಕ್ಕಗ ಮಿತಾಂಗ ದುರ್ಮತಿಗ ತಿಬ್ಬೆ ಹೂವೆ ಫೈ ಇತರು ಕಡೆ ಗಿಫಾನ್ ಮ್ಯಾಕ್ರ್ಯಾ ಕಿಬೇ ಕುರ್ಬಾ ದ್ವಾಫುಲ್ ತಗ ರಿವೇಚ್ ಕಮಾಯಿ ವಿದಾಳ್ವಾ ಸನಾಗಿ ಫುರಿಯಮ ಕಮಾಯಿ ನಸರು ಎದಿ ಒಡಾಗಿನ ದನ್ನವ ಆದೇಶ ಬಡು ಕಮಂ ಇದು ಬೇಕಾಗ ಹೈರಾಮ್ ಫುಳುವೆ ಅಬು ಬಕ್ರು ಗಿಫಾನ್ ದನ್ನವತಿ ಏ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ ನಬಿ ಯಾಯ ಮಿಹಾರ್ ಫುದೇಹಾ ಬರ ದ್ವಾಫುಳು ಸೆಬ ಕುರಬೇ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ ಕೈ ಗಿಫಾನ ಕುರಬಾಫಾ ಬೌದ್ ಫುದ್ದವಾನ ಸೇವೆ ದಿನಸಲ ಅಮಾಯಸ್ ಬ್ಯಾಲ್ದಿವಿ ಇತರು ರಸೂದ ಗಿಫಾನು ಎ ಆದೀಶನ್ ಕು ಒಡಾಗಿನ್ ಸಯ್ಯೋ ಜಮುಲ್ ಜಮ್ ವೈ ವಲ್ಲೂನ ದುಬ್ರ ಮಿಯಾಯ ವಿದಾಳ್ವಮ ಒಡಾಗಿನ್ ಗೋಲಿಬಿಯ ಎ ಮಿಸ್ತಕುನ್ನೇವೆ ಮೊಹಮ್ಮದ್ ಗಿಫಾನ್ಗೆ ಫುರಾನ್ ಇಕಜಾಂಗೆ ಉದ್ರೆ ತಿರ್ಕಂಗೆ ತಿರೇಗಾವ ಅಕಜಾಂಗೆ ಗಂಧಿಬ ವಿದಾಳ್ವಮೆ ಎತಿಬ ಕಾಫರುನಾಯಿ ಹಂಗುರಾಮಕುಂ ಹಂಗುರಾಮೆಯ ಕೆತ್ತಿರುವೆ ಫುರಗಸ್ ನುದಿ ಕುರ್ಮತ್ಲಾಗಿನ್ ಗದ ಅಳ ಅವಳಿನ್ಕೋ ಕತ್ತಲು ಬೆಜ್ಜೆ ಕೊಮ್ಮೆ ಮೀಹಕು ಸ್ವರ್ಗ ವನ್ನು ಹುಟ್ಟೆವೆ ಅದು ಎ ತಿರೇಂ ಕಾಫರು ಗತುಲ್ ಕೊಫಿ ನಮ ಎ ಮೀಹಕಂ ಎ ಗತುಲ್ವಿ ಮೀಹಾಗ ಹುರಿ ಹುರಿಹಾ ಎಚ್ಚಿಂಗ ಹುಟ್ಟೆವೆ ಬಸುಳು ಆಫಾ ಅಮೈರ್ ಬುನ್ ಹಮಾಮ್ ಖದುಲ್ ಕೊಳೆ ಕ್ಯಾಕಾ ಹುರಿಫಾ ಎ ಖದುಲ್ ಕೊಳು ಎಲ್ಲಾದಾಫಾ ಗುವಾದಿಯೆ ರಂಗಳೆ ಉಫಾ ಹುಟ್ಟೆ ಮಿಚುವ ಮೀಹುಂಗತುಂ ಮರ್ವುನ್ ನುಂ ಎಹೆಂ ಕಮೆ ಮರಕ ಸ್ವರ್ಗಿಯಕ ದಿಮದ ಕುಣಚೆವೆ ದೇಂ ಖಂಡಿ ಉರೇನ್ ದಮಾಗಿಂಗ್ ಹಮಜ ದೀಪಿಯೇವೆ ಮೀನಾ ಹಮ ಎ ನುಕುಯ್ ಗೊತಂ ಹಂಗುರಾಮ್ ಕುರಂಗ ಶಹೀದ್ ಹುಯ್ಯೆವೆ ದಿಂ ಹಂಗುರಾಮ ಗದ ವೈಜೆವೆ ಫಹೆ ಬದ್ರು ಹಂಗುರಾಮ ಬಹುಗ ಸಾವ್ ಏಕಲುನ್ನ ಇಕ್ಕ ಮದಾಯ ಕೃತು ಬಡಾಗಿ ಹಂಗುರಾಮ ಕುರೆಬಿಯೇವೆ ಎಯಿ ಎ ಬೇಕಜುಂಗ ಎಹುರಿ ಇಮಾಂಕ ಮತೀಗ ಎಹಿ ಪುಳುತ ಮಡುಕುರೆ ಉಮಸಾಯಿ ನಬಿ ಬೇಕಜುಂಗ ಎಮಾಯ ಸಾಹಿಬಾಯ ಮಿಫದ ಕಂತುಗ ಸ್ವಕಿ ಮಾಯಕ ಮಗುನ್ ದರ್ಜ ದೇವುಮಸಾಯಿ ಮಜಾಯ ಕೃತುನ್ ನಬಿಸ್ ಕಲಿ ಇಫಾನ್ ಅಲಿಯುಗ ಜಿಹಾದ್ ಕುರೆ ಬುಂಗ ಇತುರುಕನ್ ದೇವು ಮರೆವೆ ಕುರೆ ಇರುಕುಳೆ ಬಿಸ್ ಮನೀಸ್ ಕಾಫರು ಬಜಿ ಫುರ್ಗಸ್ತಿ ಫಿಲಾನ್ ದುಬಾಗಿನ್ ಫುವೆ ಇಸ್ಲಾಮು ಎವರಿಗೆ ಫಾಹತುಂ ಗತುಲ್ ಕುರಮು ಹಯ್ಯರ್ ಕುರಮು ಫಹಾಗಿನ್ ಫಿಯೆ ಕಾಫರುಗೆ ತಿರೇಂ ಗತುಲ್ ಬಿ ಹದ್ಯ ಮೀಹುನೆ ಎ ತಿರೇ ಗಾವ ಬಡುಂಗೆ ಮೀಹುನಿ ಅತಬತ್ ಶಯಬತ್ ಮಿದೆ ಮೀಹುನಿ ರಬಿ ಅತುಗೆ ದಿದರಿನ್ನೆ ಅದಿ ಅತಬತ್ ಗೆದರಿ ವಲೀದು ಅಬುಲ್ ಬಹತ್ರಿ ಬುನ್ ಹುಶಾಮ್ ಅಬು ಉಬೈದತ್ ಗಿಫಾನ್ ಗೆ ಬಪ್ಪ ಜರ್ರಾಹ್ ಉಮಯ್ಯತ್ ಬುನ್ ಖಲಫ್ ಮೀನಾಗ ದರಿ ಅಲಿ ಹಂದಲತ್ ಬುನ್ ಅಬಿ ಸುಫಿಯಾನ್ ಅಬು ಜಹಲ್ ಬುನ್ ಹುಶಾಮ್ ನೌಫಲ್ ಬುನ್ ಖುವೈರದ್ ಅದಿ ಮಿನೂ ವೆಸ್ ಕಿತಮ್ಮೆ ಬಡೂನ್ ನಕ್ ಕತುಲ್ ವೆಜ್ಜೆ ದಿಂಫೆ ಹಯ್ಯರ್ವಿ ಕಾಫಲ್ ದನ್ನೆ ಏಯಿ ವೆಸ್ ಹದ್ಯ ಮೀಹುನೆ ಏ ತಿರೇಂ ಇತುರು ಗಿಫಾನ್ ಮದೀನಾಯ ಬಡಾಗೆ ಮಗ್ಮತೀಗ ಅಗಬತ್ ಬುನ್ ಅಬಿ ಮುಯಿತ್ ಕತುಲ್ ಕುರಬಾರಿಯೆ ಅದಿ ನದುರು ಬುನ್ ಹಾರಿಸ್ ವೆಸ್ ಕತುಲ್ ಕುರಬಾರಿಯೆ ಮೀ ದೆಮಿಹುನಿ ಕಾಫರು ಕುರೆ ನುಬಾಯ್ದೆ ಶೈತಾನ್ ಉನ್ನೆ ಮಿ ದೆಮಿಯುಂಗೆ ವಾಹಕದ ಮಿ ಸಿಯರತ್ಗೆ ಕುರಿ ದೆವಾಗ ಇಸು ಹಿಂಗಾಜೆವೆ ಮಿ ಹಂಗುರಾಮ ವಿ ಇತು ರಮದೋಮ ಸತಾರ ವಿ ಹೋಮ ದುಹಿಗೆ ಫಯ ರಮದೋಮ ಸತಾರ ದುಹಾಕಿ ಕುರ್ವಾಮ್ ಬಾವಾ ದೇವಮ ಫಿಟ್ಟಿನ ದುಹೆ ಎ ದುಹಾಯ್ ಮಿ ಹಂಗುರಾಮ ವಿ ದುಹಾಯ್ ದಿಮೆದುಗಾವಿ ಫುರಿ ಹಮ ಸಾದ ಹರೆ ದಿಂಫೆ ಸಲಾಮ ಸುಲ ಅಲ್ಲಿವಿ ಇತುರುಕ ಇಫಾನ್ಗೆ ಅಮರು ಫುಳ ಗತುಲಿ ಫಾತಿ ಮೀ ಸ್ಟಕುಂ ಎತಿವಿ ತಂತನು ದಮಾ ಗೆಂಗೊಸ್ ಬದುರುಗೆ ಅಡಿತನ ಅಳಾದ ಎಫುವೆ ದಿಂಗ್ ಈಗ ಮಚ್ಚ ವೆರಿ ಅಳ ಫರು ಎಫುವೆ ಮೀ ಸಲಾಮ ಸುಲ ಅಲ್ಲಿವಿ ಇತುರುಕ ಇಫಾನ್ ಕುರಬ ಕೊಮ್ಮೆ ಹಂಗುರಾಮೆ ಗಾವೆಸ್ ಕಂತ ಕುರಬ ಆದೆ ಇನ್ಸಾನ್ ಅಂತ ಫಸ್ಮತೀಗ ಅತಿಬೆ ಕುಣಿವಾಕ ದುಜೆ ನುಕುರಬತಿವೆ ದಿಂಫೆ ಸಲಾಮ ಸುಲ ಅಲ್ಲಿವಿ ಇತುರುಕ ಇಫಾನ್ ಇವಾದೀಗ ಎಕ್ಕಾದೀಗ ಹುಣ್ಣವ ಎ ಮೀಹುಂಗೆ ನಂತಕುಂ ಎ ಮೀಹುನ ಬಿದಾಳುವೆ ಹಜೀಸ್ ಕುರೆಬಿಯೇ ದಿವಂ ಕಲಿ ಇಫಾನ್ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗಿ ಕುರಬಿ ಬಾವುದು ಹಗ್ಗು ಕಮ್ಗಾ ಫೆನಿಜೇವೆ ತಿಯಬ ಮೀಹುನ ಕುರವಿ ಬಾವುದು ಹಗ್ಗು ಕಮ್ಗಾ ಫೆನೆ ಹೀಯವೆ ಕಲಾಯ ಕಿಬಿಯ ಕಿಯಮಂ ವಿ ನಮ ಅದುಗಾ ತಿಯಬ ಮೀಹುನ ಕೊಂಬದ ಉಫಾ ಹೀಯವೆ ಮಿತಂ ಬಳುಗ ಅಮರ್ ಗುಫಾನ್ ದೆನ್ನಿವಿಯೇ ಏ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ ರಸೂಲಾಯವೆ ಎ ಮೀಹುನ ಕಲಿ ಗುಫಾನ್ ತಿಯ ಬಿದಾಳುವ ತಗೈತಿ ಇವೇನೆ ತೋಯೆ ಹದೀಸ್ ಕುರೆಬಿಯೇ ತಿಯಬ ಮೀಹುನ ಕೆ ಹಮ ಎಫದಾಯ್ ನೋತ ಏ ಬುರೇಸ್ ಬುಡಂಗ್ ಇವೇನೇವೆ ಏಕಮಕು ಅದಕ್ಕು ದಿಂಗ್ ಜವಾಬ್ ಎನ್ನು ದೇವೇನೇವೆ اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم
1: وعلى آل إبراهيم إنك حميد مجيد
2: حسين صلاح الدين رحمه الله لوفاء كيرت رسول السيرة بدار ودبا

0: وعد الله حقا ومن أصدق من الله قيلا
1: එමනකො නජුදා කියවම දියරුගේ දෙම්මක සුකුම් වෙගම්වා නූනා තන්වීනුගේ කවායතකේ ෆාහගවෙගෙන් දිය එගතුන් ෆාහග කුරුණ බෑ කන්තකි ඉඛ්ෆා අදා කුරුමා ඉස්හාර කුරු ޒහදබුණ දීබල ඉඛ්ෆා කුරා ඉරුගේ ගෙන්ගුලෙන් ජෙහ උසූල්තකි කොබා
2: ඉදගම් කුරුමා ඉස්හාර කුරුමා දෙමෙදුන් අදා කුරු
1: ෆුරිහම කොල්ලන් එවස්කුජකි බෙන්ගෙත දෝ
3: කොන්න යායකු අදා
1: කුරු සුකුම් වෙගම්වා නූන නුවත තන්වීන ෆහතන් ඉඛ්ෆා ගකුරෙන් ඇස්සේ කම ගවානම ඉදගාම් කුරුමා ඉස්හාර කුරුමා දෙමෙදු ගුණනකෝගෙන් කියු එහෙනම් ගුණනකෝගෙන් කියා එරුගා එකීග නූණෙක තස්තිදු වීමා එවා වර ගුණනෙන් නුවාන මේක විස්නන් ජිහෙ කමකි නූණග මහරජ අඩු ගෙන්දියු එහෙම වෙජ කම ගවානම ෆහතුග ඔන්න අකුරු එම්ෙ ෆුරතම අදයන් නුකරවේනේ දෙමෙ නජදා කියමන් දියරුගේ එකම් ෆාහ කුරෙවිජ මිසාලක

එවරෙන් නං හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවානේ තකෙති එවරෙන් නටකා තිමන් රස්කලාංගේ හද්දවා දෙවීමේ وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම එවරෙන් ගරකු කුරව්වාෆා හුෂීමේ ෆහේ එහිඳු එවරෙන්නං එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා එවරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

0: ඉස්වෙදිය මීහුන්ගෙ තෙරෙයින් එබහි ඉස්වෙදිය උම්මෙත්තකුගෙ මීහුන්ගෙ තෙරෙයින් ගින බයකෙ වකලීලුම් මිනල් ආඛිරීන් අදි ෆහුගෙ මීහුන්ගෙ තෙරෙයින් එබහි ඉස්වෙදිය උම්මෙත්තකා අලා බලායිරු මුහම්මදු නබියාගෙ උම්මතුගෙ මීහුන්ගෙ තෙරෙයින් මදු බයකෙ على سرر موضونة رناي جواهر اكن علوا فاوا دان تكيگ متيگ متكئين عليها متقابلين دان تكوگ متيگا اکاكو انکاكا كورمتلا لنگگنوا حالوگ يطوف عليهم ولدان مخلدون زوان كمتي دمتي بي زوان فريهن كدين اورنگ خدمتوغا برجها نتي بأكواب وأباريق وكأس من معين تاشي تاكاكاي كرا تاكاكا جنة أدي ಹಿಂಗ ಹಿಂಗ ಹುಣ್ಣ ಆರಕುನ್ ನೆಗೆ ರಾ ತಶಿತಕ ಕಾಗೆನ್ನೆ ಲಾ ಯುಸದ್ದಊನ ಅನ್ಹಾ ವಲಾ ಯುನ್ಝಿಫೂನ್ ಏಗೆ ಸಬಬುಂ ಏವ್ರಿನ್ನ ಬೊಲುಗೆ ರಿಹುಮೆನ್ ನುಲಿಬೇನೆತೆ ಅದಿ ಮಸ್ತು ವುಮೆವ್ವೆಸ್ ನುಮೆಲಿಬೇನೇಮೆ وفاكهة مما يتخيرون
1: ادي اورن بينون غوتكا نغاني ميوا تكا جن
0: ولحم طير مما يشتهون
1: ادي اورن هين ادي باوت تكوغي دوني سوفا سوفيغي مها جن
0: وحورٌ عين
1: ادي كاليرව රීති حورුල් عينුන් තිබේනේ
0: كأمثال اللؤلؤ المكنون
1: එකඹලුන් රක්කාතරි කුරවවාෆාවා රම්මුත්තකක එෆද වෙගෙන් වේ
0: جزاءً بما كانوا يعملون
1: ඒ එවරෙන් කොන් උළුණු අමලුතක ජසා එක්කමුගේ
0: ලා යස්මාඋන ෆීහා ලග්වන් වලා තැසීමා
1: බේකාරු බස්තකෙව්වෙස් අදි කුව්වෙරි කුරණිවි බස්තකෙව්වෙස් එතාකු එවරෙන්නක නීවේ නෙතෙ
0: ඉල්ලා කීලන් සලාමන් සලාමා
1: එහෙනෙක් කමකු එවරෙන්නං ඉවේනී සලාම් හුට්ටේ සලාම් හුට්ටේ බුණෙවේ අඩේ
0: ව අස්හාබුල් යමීනිමා අස්හාබුල් යමීන්
1: කනෑෆරාතුගෙ මීහුන්නේ කනෑෆරාතුගෙ මීහුන්නේ කොම්බයෙන් හෙයියේ
0: ෆී සිදරිම් මහ්දූද්
1: එවරෙන් වනී කශිනෙ කුන්නාරු ගස්තකුගෙ තෙරේගයි
0: වතල්හිම් මන්දූද්
1: කෙව් වත්ත එතුරිෆෑවා ෆැක්කෙව් ගස්තකුගෙ තෙරේගයි
0: වදිල්ලිම් මම්දූද්
1: අදි ෆෙතුරිගෙන්වා හියලුගේ
0: وماء مسكوب
1: ادي ابدا اوهي اوهي هن فين ايورن لبيني
0: وفاكهة كثيرة
1: ادي جنغنا وگنوا ميوا تبوسمي
0: لا مقطوعة ولا ممنوعة
1: හුස්වුමෙන්නුවා අදි මනාවුමෙන්නුවා මේවායේ
0: වෆුරුෂිම්

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවරෙ.
0: ثم إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم
1: ඒ මගුෆ්‍රෙදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේ දෙං හම කෂවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවරෙ.
0: فمالئون منها البطون
1: فهي اين بندوتا فرالانه مي
0: فشاربون عليه من الحميم
1: فهي ايگه مچا کیکی کیکی ہونا ہونو فین بونے مي
0: فشاربون شرب الهيم
1: فهي ෆෙම්බවාගෙන් ෆාවා ජමලුත ෆෙම්බෝ ෆදෑන්නේ.
0: හාදා නුසුලුහුම් යවුමද්දීන්
1: කියයාමෙත් දුවහුන් එවුරෙන්ගේ මෙහුමාන් ධාරීයකී මිය.
0: නැහ්නු කලකනාකුම් ෆලවුලාතු සද්දිකූන්
1: තියබෑ මීහුන් හෙද්දවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයෙ.
0: අෆරායිතුම් මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරු කුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයෙ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي

0: ඒගෙ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙයෙ නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගෙ හෙයෙ නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙ කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගෙ ඒ අලිෆාන් ලෙව්වීමෙ فسبح باسم ربك العظيم فه كليغ فانوغ وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا තිමන් රස්කලාන්ගේ හුවා වහී කුරව්වමෙ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ අදි තියබෑ මීහුන් දන්නනී නම හම කෂවරුන් එයි බොඩුවෙගෙන්වා හුවයෙක්කං කෂවරෙ إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ හම කෂවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන් කං කෂවරේ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගේ ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබී හේනෙතේ تنزيل من رب العالمين اي عالم تكوغي وري رسكالانغي حضرتن باوا لفي فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهن دوغوكو فروا كودا كوراني ميواها كيا مدوغا ابهي මි කුරුආනා මෙදුගා හෙයෙ වතජඅලූන රිස්කකුම් අන්නකුම් තුකද්දිබූන් අදි තියබෑ මීහුන්න රිසුකු දෙව්විකමුගේ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගුකුරුන්කමුගා තියබෑ මීහුන් හදමුවෙ فلولا إذا بلغت الحلقوم فه مروومگ وگوتگا کراہمے فرانا ایس نیوا ہولین الی جہیند وانتم حين اذ تنظرون ادی اہندو تیبا میہون بلبلا تیبموے وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ ادي تيبا ميهن نفر اميها ابهي مروى ميها غاكم بودي تيمن رسكلانج اهن كمكو تيبا ميهن نك نفنه فلولا إن كنتم غير مدينين ترجعونها إن كنتم صادقين فه تيبا ميهني عملتك جزا نلبين بيكو كمغا وانما تيبا ميهن افران امرا نغنني كي وغن هيي තියබෑ මීහුන්නේ තෙදුවරින් කමුගා වා නමේ
1: فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ
0: فَهِ ඒ මරුවි මීහා කුත්තං කුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් වා නම දන්නාෂේ
1: فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ
0: فَهِ emihakan aramai tanavas vegemwa rizqai ni'matuge suwaruge hutte
1: wa amma in kana min ashabil yamin
0: adi emihaku kana faratuge mihunge tereinwa nama dannashe
1: فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ
0: فَهَ اَمِيْهَكَ اَنْغَوَانَتَ كَنَافَرَاتُكَ مِيْهُنْغَ كِبَيْنْ تِبَايَ سَلَامْ هُتَّ

එවරෙන් දන්නවා නැත. එහෙන්නකුන් නූනේ හම කෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතෙ. දෙං තිමම්මෙන් දොගු කුරීමුය. අදි තිමම්මෙන් බුණීමුය. අල්ලාහු එවෙස් එච්චේ බාවයෙන් නුලවවය. තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුය.

0: කොම්මැ නක්සකීවෙස් මරුග රහලිබ ගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බාකුරව්ව ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නොවේ.
1: අද මියතුක ප්‍රෝග්‍රම් ගව සල්ගම මේ වාහක දක්කාලේ රියාලු සෝලෙන් මේ ෆොතුක තින්ස්තේ හයිති එබ්බොන බාබක ගනස්තේ බාෆෝ ආයතකන් ඒ කිරිත කුර්ආන්ගේ අන්ෆාල් සුරතුගේ 33 සනායතුක ෂර්හ මේ බාබක මෞලෝකි ඉස්තිග්ෆාර් කුරුන් ඉස්තිග්ෆාර් කුරුන් වාහක නංගනේ ෆෝ බාබක ඉතුර ආයතක ෂර්හ කනික සන්න ප්‍රෝග්‍රම් කත බෙෆුන බද්දල් කොල්ම උම්මීද කුරම මේ අසම මේක ප්‍රෝග්‍රම් නි මාලා ෆල්ගම කියලාන මේ ප්‍රෝග්‍රම් උපදදා තියරස්තක මේ හොෂල් අල්කොන් රුකිය මේක ප්‍රෝග්‍රම් ක ෂර්හ බලවා දෙවි ડોક્ટર සවුද් ලෝලි ආයෙන් හොෂාලුවා දෙවි අල්කාරී ෆිරාක් මොහමද ලොබතෙ මෙහෙම තෙරන මං අල්ලාහ් ගෙමෙහ රහමෙ මිමර් කුරුමු දුආ කුරුමු වකියලා. අස්සලාමු අලයිකුම්.

0: එක්වාන මනිය ඒ මිදිය සියරතුක දෙවන බෑ විශනමනීය දෙන් ඔන්න හොටි සෝලවන බාව ඒ බාබ මගාසිී සොල්ල දෝ අලි හිසල්ලම් සදම සොල ඇල්ලි ඉතුරක ක්වාන් කරබි අංගුරාම තවගේ බාහකනගේ බාව මි බාබම් පරෑගෙන් ලියාහුටී තිම්මන බය ඒතින් වන බෑග ඇගුරාම්තක වාහතකයක් ස්ලාන්දීනක වරගෙන හකුම්ත බයන්කරය හුට්ටේ අරහුට මෑරස් කනාගේ දීලත්වන්තකමයි ෆෞද අවන්තකම මි බෑ නිම්ම තවෆීක දෙබි පදැන් තිම්මන බෑලියම සයි එබෑ නිම්ම තවෆීක දෙපුන් දවාකරම ආමීන් සදාමය සොල ඇල්ලිබි ඉතු රසූල්ල ඉවාන් ශෆායි පුරුන් මී නිකමති ෆාෆරි අලාගේ ෆාපත ෆුසවා තවබාවුම්ගේ තවෆීක දෙබ්වා මිලියාතක තිීන්දිව හින්න මංපා දෙබ්බුන් එදි දවාකුරා හාදුගා මිෆයි නිමම والحمد لله أولا وآخرا وباطنا وظاهرا وصلى الله على سيدنا محمد وآله وصحبه وسلم تسليما كثيرا بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين وصلى الله وسلم على سيدنا محمد وآله وصحبه أجمعين باب مغازيه صلى الله عليه وسلم مين سلامه صلى الله عليه وسلم اترك الإغفان كربي حنقرام توقع باهك ننجب بابه යගුල් මුතරජිම් දැන්නේ සියරතුන් නබවියාගේ මේ තිම්මන බෑගා නිකමති අලා ලියාන් කස්තු කරණි අසයිද් අහමද් සෛනි රහ්ලාන්ගේ සියරතුන් බෛත් තන්ත නගුල් කුලවමා එක්වා අල් මර්හූම ෂේඛ් මහමදුල් ඛිද්රි බෙක් ඛද්වාෆාවි නූරුල් යකීන් ෆී සියරත් සයිදිල් මුර්සලීන් මිෆයි අස්ලි කම්ගා ලෑගෙන් නෙවි එයි සෛනි රහ්ලාන්ගේ සියරත පුරේ මී නංගේ ෆොත්ගා මි වාහකතන් හුරිගේ ෆුරිහම කමායි ෆසේහ කමායි කුර්කමට්ටකයි මිෆද වාහකතවගා රිවාගින් බා එකේ කි රිවාතක් නංගතුම පුරේ එම සහකම් බොඩුවගෙන් බා රිවාත විතරෙන් එපද දන්න බේකලෙක් එමච්ච ඛියාර් කුරබ්බාෆාවා ගොතිග්ගා ඉෆාටෑගෙන් ලියම්ගා කියා මීහුණක් මා ෆෑදා බොඩු එෆා ෆසේ වානේ කම්ගා ෆෙනේ වල්ලාහුල් මුස්තආන් අලිෆා මස්රූඊයතුල් ඛිතාල් හංගුරාමත ෆෙරිගේ ගොතිගවා සලාමයි සලෝ ඇල්ලිවි ඉසු රසූල්ලා ඉෆානුගේ සියරතුන් ඉසු එදියහා වාහකතකුන් ඉගේනේ තුරුක ඉෆානු එවෙස් මීහක් ඉස්ලාම් දීන විද්‍යම් ගමච්චක ගදේ දක්වා හංගුරාමේ නුකුරබතේ අද කියත එකන්තන් ගොතිහම එකනි ස්වර්ගයේ වාහකයන් ෆාවිරකම් ගවාහක් පුර දෙක්කෙමයි නර්කයගේ වාහකයන් බිරුගෙන් නෙවමයි මිස්තකුන් එසමානුගා දීනේ කියාගෙන් එවලේ ගොත්තගේ ගෝස්කමයි උතුරුකම් බයංකො දෙබමයි මිකංකම් ගමච්ච ගදවගෙන් බා හොජ්ජිතකයි බුරහාන්ත දෙක්කෙම ගමච්ච කුරවගෙන් ගුලේස්වන් හාගේ මීහුන් එක ඉෆාන කුරා ගින තුරාතකයි දේ උඳ ගූතක කික් කුරබවාගෙන් හුන්නේ මම අමර කුරබවා ගින ආයත්ත මැකිලාගේ කින්නේ බාවා ලබතේ ඒතෙන් අහගා සූරතුගා මියා එබ්බිස්වේ فاصبر كليفان كي كرباته كما صبر اولو العزم من الرسل رسول بيكلون كره هيبرغ بيكلون كي كري فدان ولا تستعجل لهم امي هنا اوس وينو گنوات ادي كليفان گ مان هيپل كي كربم گ متيگا ثابت كربم ما كليفان فد رسول بيكلون ناي بيكلون گ قومتو گ مي هناي ميدوگا كانتا هنگافا هوري مگوت گينا گينا بابا دبت دين فاي مكه كافرون گ مغفر دماي දෙකොල් වෙල්කන් ඉතුරු අමුන් අයිස් ආහිරුගා එවරෙන් එක ජෙගෆානුගේ ජානපුරුගේ මච්ච නොහන දුස්විනුවේ එරසුන් එක ජෙගෆානු බේරුවේ වඩාගත්තම ජස්සෑපුුවේ මිකන් හිගොතයි එක ජෙගෆානුසයි එක ජෙගෆානුගේ සාබේ කලුන්නන් එකාපරුන් හිංගා අනියාතකයි එබේ කලුන් එරසුන් බේරුවේ හිජරය වඩාගේ ගොත්තම් මිසිරතුගේ මීගේ කුරී බෑගා ලිවෙත්කොන් ඉස්ව හිංගාජ්ජය එබේ කලු මක්කාගා තිබ්බේ ඉරුගා එක එක සාබේ කලුන්ගේ ස්තරිපුරු ෆෙලි තන්දන් ෆාරුවගෙන් බා හාලුගා ඉතුරු එක ජෙගෆානුගේ අරිය වඩාගෙන් දන්නවතේ මියපුරේ මරුවම් වෙස්මා රඟලේ අල්ගුන්මෙන් හඟුරාම් කුරන් අමුරු දෙබාරේ ඉතුරු කෙරිකපාන හදිස් කර බතේ හිමේනන් තිබේතේ කෙක් කුරාරේ තිබෑ මීන්ගේ ඇත්තන් නොබෑකන්තකුන් ෆේකෝගෙන් තිබේතේ මිගේ ගොතුන් මක්කාගේ කාපරුන් වී එක ජෙගපානයි එක ජෙගපාන් සාව බේකදුන් එබෙස් හගකානු ජා රසුන් බේරකෝ අනියාවිරිවි අදාවැතිරිවේ ගැබ්බයකම්ගේ දෙම්පේ ඉතුරු කෙරිකපානයි එක ජෙගපාන් සාව බේකදුන් හිජිලේ වඩාගින් මදීනාගා වසම් වෙරුවේ මදීනායකි ඉස්ලාම් දීනුගේ වෙරිකන් හිඟා රසිකම්ගා වුමුන් වෙස් ඒ මක්කාගේ කාපරුනකු එවරෙන්ගේ අනියායයි අදාවැත්තිරිකමින් හුට්ටේ නොදුවේවේ අධි කියත එකන්තන් අධි කුලයි ඉතුරේ මෙහෙන් වුමුන් එවරින්නයි හඟුරාම් කුරබා ඉස්ලාම් දීනුගේ වෙරිකම එවරෙන්ගේ බෝලම්බා මිස්තකුන්නන් එවරෙන් කුරා අනියාත මනා කුරෙවුමන් කජෙගිෆානු හඟුරාම කුරෙවුමගේ ඉස්නෆුල් දෙබෑපිය ඒ හජ්ජු සූරතුගේ මිරියා ආයතුනේ උබ්දිනා දිල් ලදීන යුකාතලූනා බියන්නහුම් ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ الذين اخرجوا من ديارهم بغير حق الا ان يقولوا ربنا الله ميايتغا اكليجن با معني هنگراما وي وي اتيبا اسلامن هنگراما كلاومگي ازنا ديبيجي ابا ميهوني انيا ديبيجن با بايكه مارس كلانگي ميهونا نصر ديبوما كلادومنت وديگن بي ابا ميهوني تيما ورينگي كلكي مارس كلانگي بونون نون ابس حق كانو دا ابا ميهونگي گواتي گيدرون بي ركرون ميهوني ميبسولگي مراد كي ابا ميهونا كي هما ابس حق كانو دا එ මිහුන්ගේ ගෝති ගෙදරයි වසනුම් බේරු කුරෙයි අනියා ලිබුණු මිහුන් නැවේ මේනී එමක්කාගේ ඔහුළු බෙරීන් eki mihun eki kajangiyan alukan kon ule kami evis kurikkam kan eba mihuna kan nufene mihen bir timawringe kajaki ma kajangi bunumakun eha kan bolwe evrinna kan efa dikol verikame fasa gedurum ber kon hedumaki evis gutukun jaiswane kame non kan ama komme mihikam meingene den bagra suratuke midia ayatun hangurama kulawaman islamuna amur kurba fiye وقاتلوا في سبيل الله الذين يقاتلونكم ولا تعتدوا ان الله لا يحب المعتدين ما اتغا اكليبم معنى تباميهم مارسكلان دكي تدموغا تيبين تبامي هناي هنغرام كرامي هناي هنغرام كرات تباميهم كورين اداواتير ونغنات اداواتير وامي هنا مارسكلان لوبي اوريجين نويف فهمي قلتون اتو رسول الله اكفان هنغرامي فتي بي هما اكني قريش ونهاي كافرون وچره دين فاي عربين اين كافرون تن ابرناي اباو اسلام ناي هنغرام فراغ تمون ايه من ناي هنغرام كوري ومن امر كوربا فيه ايه توبا سورة مليا آية النبي وقاتلوا المشركين كافة كما يقاتلونكم كافة ميا آية تغا اكلون معنا ايه مشركون ايه من ابوغن تباهمي ناي هنغرام كورا فدان تباهميهم بس اميهم امنا هنغرام كورا تيو مي حكومة اومن فتن نتي بدن القن كورا اميها كافرون ناي هنغرام كورام امر عام وجيه دين فاي مدينة كاري قاتب يهودين اسلام ناي دكول فرها ಎವರನ್ನ ಕುರಬಾಫಾ ಅಹುದ್ ವಾ ಖಿಯಾನತಿರಿ ಕಾಫರುನ್ನ ಬಾಗಿದಿ ಉಲೇಂ ಫಿರ್ಮುಂ ಎಮಿಹುನಾಯ ಹಂಗುರಾಮ ಕುರೆಬುಂಗೆ ಅಮರು ಕುರಬಾಫಿಯೆ ಏಯಿ ಅಂಫಾಲ್ ಸೂರತ್ಗೆ ಮಿಲಿಯಾ ಆಯತುನೆ ವೈಮ್ಮಾ ಸಖಾಫನ್ನ ಮಿನ್ ಕೌಮಿನ್ ಖಿಯಾನತಂ ಫಂಬಿಜ್ ಇಲೈಹಿಂ ಅಲಾ ಸವಾ ಇನ್ನಲ್ಲಾಹ ಲಾ ಯುಹಿಬ್ಬುಲ್ ಖಾಯಿನೀನ್ ಮಿಯಾಯತುಗಾ ಇಕ್ಲೇವುನ್ ಮಾನ ಈ ಬಯಕುಮಿನ್ ವಿಕಿಬೆಂ ಅಹುದ್ ವಾ ಖಿಯಾನತಿರಿ ಗತ್ಮಾ ಇಮೆದುಗಾ ಬಿರುಫ್ಲ ಗೆಂಜೆ ನಮ ಹಮ ಮಗ್ಮತೀನ್ ಎಬೈಗೆ ಅಹುದ್ ಎಬೇಕೆ ರದ್ದು ಕುರಬಾ ದೂ ಕಲ್ಬಾರೆ ಮೈರಸ್ಕದಾ ಖಿಯಾನತಿರಿನ ಲೋವಿಯೋಡಿಗೆನ್ ವೇ دنه سلاما يسلوه اللي بي اتو رسول الله اكفانو مدينة بداگين اروس مدينة كاري كاري غاتي بي يهودين ميستكون تبه ني مدينة غا هنگا ويريكم قبول کو گننوه اكد اكفان مدينة بداگين مدينة غا كاري اكفانو ويريكم هنگا فرمون بس نبا ميهون تبه اكد اكفاناي دكولو نفرمتاي خيانة تير نومن عهدوه گننوه mihen tibba ituru ke ifanai mushrikunai hangurama feti ekale ifana nasur dibada ganwa ferum baabihum mushrikunai baaveriwe khiyana tirwan parafuwe fae migotun khiyana tirweje baaku derawe jizya dif ma dande nota islam dina badijya ma dande hangurama kurebum wajib weje salama sallallahu alaihi wa rasulullah ifan ke ifan ga adawa tirinai hangurama kurebum ge hukum tan huri mi ge tiriga minan genewe usul tawu macchen hutti genne eke quraishun hay mushrikunni harbi kafarun kamga gume emi hunni adabe tirikam paragin tim mi hunne emi hunai hangurama kurebumai emi hunge mudatan hifa makka hipwijjo madadin nota komme sulhayakan emi hun edijjo madadin veunu komme gotakun emi hun balikurun islam ge macha wajibije de yahudin ge kiben qiyane tirikam feni emi hun kafarunai ebbawe islamunai dekol veri wijje nama emi hun gatul kon nota arwada eddem wajibije tinai arabin kure kure swan hanun ehin qabilai ge bae kunamwes islamunai dekol fera نوذ قرے سون ہا کہ کافروں نہ بیگ دی ولے فینما اے بیا کو اسلام وجہ محمد دان دی ہنگرام کرے بن واجب ہے جی ہترے اہل کتابیں کرے کم بیا کو نموس اسلام نائی دیکول وی یوم فرہگین فینما اے بیا کو اسلام وجہ محمد دان دی نوذ اسلام ان کے ویکن قبول کو جزیہ دی محمد دان دی ہنگرام کرے بن واجب ہے جی فہی متیگا مننگنے ون کم بیا کو اچرے نموس میہ کو اسلام وجہ نما اے میہ کے جان رکا تیرے مودا رکا تیرے بھی ہے ইসলাম বুমং এ কুরিগে এমহা কুফাব তাফুই আফু কুরবনিয়ে মিনঙ্গে মগং হংগ্রাম ক্লোমাই হিবর ক্লোমঙ্গে মচ্চেন আমর কুরবমাই একামগে মচ্চেন হুরি সওয়াবগে ওয়াকত বায়ান কুরবি গিনা গিনা আয়াত কিজ কুরআন গাবে বদউল কিতাল হংগ্রাম ফিটতেম উলে সংহাগে মিহুঙ্গে আদি আকি মিহুঙ্গে বিয়ফারিয়াগিন কমমে আহরাত সাম করে গস বিক্কা বিয়ফারি কোন উলবে মিহেন্দা বিয়ফারি গাফিলা গাফিলা গা এমিহুঙ্গে মাই মলু মিহুং এ গাফিলা রাকাতি রুমক হংগ্রামায়ে গতিয়ার তকাগিন গস উলেনতে ಇಬಾ ಮಿಯುನ್ ಶಾಮ್ ಕರಿಯ ಮಿಕುರಾ ದತ್ತುರುಗ ಮದೀನಾ ಇಕಾಯರ್ ಕಾಯರಿ ನೂನಿ ದೇವೇಕ ನೋವೇ ಮಿಹಂ ಬಿಮಾ ಸಲಾಮಾಯ ಸಲವಲ್ಲಿ ಇತು ರಸೂಲ್ ದಾ ಇಫಾನ್ ಎಮಿಹುಂಗೆ ಬಿಯಫಾರಿ ಕಾಫಿಲಾತ ಶಾಮ್ ಕರಿಯ ಗೊಸ್ ಐಸುವಂ ಬಂದುಕುರೆವ ಮ ಕಸ್ತುಕುರೆವ ದಿಮಾವೆ ಜಿ ಕಾಫಿಲಾಗೆ ಮುದಾ ಹಿಪ್ಪಾ ಮಿಹುಂ ಹೈಯರ್ ಕುರೆವ ಹೆದ್ದೆ ಮ ಕಸ್ತುಕುರೆವ ಫೀ ಮಿಕಂ ಎಮಿಹುಂಗೆ ಮುದಾ ವೆರಿಕನ್ ದಿರವೆ ಅಗುರಾಮಾಯ ಮೈದಾನುಗ ಎಮಿಹುಂ ಬಜಿವೆ ನಿಕ್ವೆಂತಿವಂ ಗಾಯ್ಬಾನೆ ಗುರೈ ಸೊಂಹಾಗೆ ಮಿಹುಂ ಬಜಿ ನವಾಹಾ ಹಿಂದಕ ಅರಬಿಂಗೆ ಎಹನಿಯ ಕಬೀರಾತವೆ ಮಿಹುಂ ಇಸ್ಲಾಂ ದೀನ್ ಎಕಿ ಎಕಚ್ಚಕ ಕಬೂಲ್ ಕುಳೋಮೆ ನಾನಾನೆ ಮಿಹನಿ ಅರಬಿಂಗೆ ದೀನುಗೆ ವಿದೀನಕಿ ಉರೈ ಸೊಂಹಾಗೆ ಮಿಹುನೆ ಎಹೆ ಮಿಹುನಕಿ ಎಮಿಹುಂ ದಾ ಕೊಮ್ಮೆ ಮಗಕುಂ ದಾಂತಿ ವೇಬೈಕೆ ಹದೀಸ್ ರಿವಾ ಕುರವಾ ಬೇಕಲು ನಾಯ್ ಸಿಯರತ್ ದಿವಾ ಬೇಕಲುಂಗೆ ಆದಿಯಕಿ ಸಲಾಮಾಯ ಸಲವಾಲ್ದಿಬಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಕಲಿ ಇಫಾನ್ ಗ ಅಮಿಲ ಹತ್ ಕುಲಾಯಗಿನ್ ಬಡಾಗಿನ್ ಕುರೆಬಿ ಕೊಮ್ಮೆ ಹಂಗುರಾಮೆಕ ಗಜ್ವತೆ ವೆನಂಕಿಯು ಗುಮಾಯ್ ಅಸಾಬೇ ಕಲಂ ಫನುಬಾಗಿನ್ ಇಕಲಿ ಇಫಾನ್ ಬಡಾ ನುಗೆನ್ ಕುರೆಬಿ ಕೊಮ್ಮೆ ಹಂಗುರಾಮೆಕ ಸರಿಯತೆ ವೆನಂಕಿಯು ಗುಮೆ මික මතින් ඉතුර එක දෙකපාන වඩාගෙන් කුරිබි හඟුරාමෑගේ අදදු ඔන තිරී හෙවෙ අසාබ එකලම් ෆනුබෑගෙන් කුරිබි හඟුරාමෑගේ අදදු සාලිස් හතික සරියත ෆය හිජ්‍රායෙන් ෆුර්තම අහරුගේ රමදාන් මහුග සලාමයි සලෝ ඇලිබ ඉතුර රසූලෝ එකපානුගේ බරු බේබේ ෆුල් හම්දත් ගෙපාන හඟුරාමෑක ෆොනු විය එක දෙකපානු ගරිහුග ෆොනු වී තිරීස් බේකලුනේ එක දෙකපානු මි තිරීස් වීමුග මැච්ච බිරිකුරබා හුදු දිදේ දෙබිය මි දිදෝ ෆ්ලා මිහකි මරස දෙය කියන බේකලික මෙබෑ මීම ෆොනු වී සාම් කරෑන් අන්න මක්කාගේ මුශ්‍රිකුන්ගේ වියෆාරි කාෆිලායකන් හුරහොලි ගත් මතේ එක කාෆිලාගේ වෙලියකන් හුරි අබූ ජහුලේ කාෆරුනි තින් සතේක මීහුන් එක කාෆිලාගා වේ දෙම්බ හම්දතු ගෙෆානු මිදස් කරෑගින් අයිසේ කේ ෆරාතු මඟුම් බඩාගින් කණු ගැසේරින් එක කාෆිලායා ඉබද්දල් කුරබා දෙබෑ මීම කංගුරාමිය සෆදල්තනා මුජ්ජීබුනු අම්රිල් ජහ්නියේ කියුණු බදවීන්ගේ බොඩක් ඇස් හෝහෝ ගොවා ඒනාගේ සිම්මතට්ටක හඟුරාව නුකුරන් ගොවා හමද දිනු මනාකොෆිය දෙබෑ මීහුම මීනාය කියමන් වා ජිහිජේ දෙන් හම්දතු ගෙෆානු අම්රා මදීනා වඩාගින් මිකන් හී ගොතුව ඛබර් ඉතුර රසූලුල්ලාහ ගෙෆානු ගරිහුගා දෙන්නීම හදීස් කුරබියේ මුජ්ජීයකී බරකාතිරි රඟලෝ වීහිකේ දෙන් ඇ ශවල් මොක තිරේක හම්දතු ගෙෆානුගේ බේබේ හාරිසුගේ දරිකලුම් අඩ්ඩිය සවරුනාගේ ෆොනු විය මි බේකලකුවේ නමී ඔබෑදතු මුනුල් හාරිසේ මගේ ඉක්වාලන් හුදු දිදෙන් අලුත් කුරේ මි දිද උෆුලෙවි මිස්තහබුන් අසාසතේ මි බේකලම් ෆොනු වීවස් කුරේ සොන්හයි ගාෆිදායකයි බද්දලිකොක් එමියුනන් හුරෝලි ගත මතේ මි දෙබෑ මීහුන් බද්දලිවි රාබිගේ කිය මන්සිලි ගේ මි දෙබෑ මීහුන් මෙදුගා දුනි උකා හඟුරාම කුඩකොන් හිඟාපා කාෆරුන් බජිවිගින් ෆිලාන් දුබෑගින් ෆුවේ මි බෑ මීහුන්ගේ තිරේගා දුයිසත මීහුන් වේ ඉස්ලාම්ගේ ෆාතුන් අදි ෆිලාතිවි ලස්කර කුවාකමන් හීවේ බිරුගනගෙන් බජිවිය මිබෑමිහුන් දුබෑගත්තමකුන් මිබෑමිහුන් ෆහයි ඉස්ලාම්ගේ ලස්කරේ නොදෙතේ ඒකාෆරුන්ගේ තිරේන් දෙමිහුන් ඉස්ලාම්ගෙන් ඉස්ලාම්ගේ ලස්කරුගේ තිරේන් ඇස්වදිජේ මි දෙමිහුන් නකී මි කුදාත් බුන් අස්වදායි අතබත් බුන් ගසවානායි දෙමිහුනේ මි දෙමිහුන් මකායි නුක්තිවෙස් ඉස්ලාම්ගෙන් ඉස්ලාම්නායි බද්දල් කුලවමතේ රාබිකකී මකායයි මදීනායයි දෙමෙදුගා කඬුගේ අසේරීගාවා මන්සිලිකේ මිහාරුගේ තිරේගා මහාජිරිය බේකලුගේ තිරේන් ඔස්මාන් බුන් مدعون غفان اوهار بيه بكل غفان كي اكيروم غفراتون اتو رسول الله غفان اخي كي ورا كوري كولغا اسلامي بيكلي مي دهيجري ودا كي بيكلي مي بكل غفان فستان لبافا اقبرغ ماچ فيم بيسال بيه ادي اقبرغ بولا كولغا هيلغني جسوا با حديث كوري بيه ميه ميه دوي ديمس مروا تيم كل غفان غا ميهم ولجما ميتم فا غواني غتوني فاي مها ناغا غاجيم غ بينم كي مي ايهن ابس كمن نوني ඉස්ලාම්ගේ මෙත්සවාන්ගේ මීහුන් මහාන මච්චක් ගුබ්බුතන් උපුලා බොඩෙති බිනාතකොන් එහදා හෙදමකී එබ්බෙස් ගතකුන් හෙෝ කමිකම් ගාවාකමෙන් නොනේ රසූලුල්ලාහ් ඉක්ෆානායි එක ඉක්ෆාන් ගසාබ එකලුන් නුකුරබා මිබාවතුගේ ආ කංකවකී දීනුගේ ෆරාතකුන් හෙෝ කන්තකම් ගාවානේ එකමෙන් නොනේ අන්සෝරිය බේකලුන්ගේ තෙරින් අස්අද බුන් සුරාලත් ඉක්ෆානුන් අවහාර වීස් මියහරුගේ තෙරේගේ බර්රාව බුන් මහලූරුගේ ඉක්ෆානුන් අවහාර වීස් මියහරුගේ තෙරේගේ මිදි බේකලු නකී නගීබුන්ගේ තෙරේන් වාදි බේකලු නේ මියහරුගේ තිරේගා මක්කාගේ මුශ්‍රිකුන්ගේ බොරුන්ගේ තිරෙන් වදීද බුනුල් මුගීරත් මරුවිය මීනා මරන් හාදුරුවී වෞතුගා වරන් නොකුලෙදි ගත්තමකායි රොය හේරි ගත්තම ෆාල් කුලේ මිතංගා අබූ ජහුල් ඉඳපාප නෙෆියේ තිය හිසාබුන් නොකුලෙදි ගතී කොංකමකා හිය තියකමකී එම්මෙන්න බෙස් ජෙහේකමකේ වදීද බුඤ්ඤේ මිහිතාමේ කුරණී මරක බිරකුන් නෝනේ ඉබුනු අබී කබ්ෂතුගේ අව දීන් හම මේ මක්කාගාවේ සිංගානේ හීවා බොඩුකමුනේ අබූ සුෆියාන් ඉඳපාපුඤ්ඤේ තියකමකා බිරෙක් ගන්නානේ කමේ නෙතේ තියකම් ෆාලුවිය නුදිනම අවරින් ජාමිනවා මේ හම මියහර මේ වායිල් ගෙදරි ආස් මරවිය මි දියබාජෙරින්ගේ නොබෑකන් කෙන හිඟජ්ජේ හිජ්‍රයින් දෙවන අහර වද්දානුගේ හඟුරාම මහදම බාර විජේරේ සලාමයි සලවැලි ඉතු රසූලෝ ඉෆාන් හඟුරාම එක නුකුවඩාගති මදීනාගේ මච්ච සෞදුමුන් ඔබාස් ඉෆාන් වෙල් කුරබාපේ මි නුකුවඩාගති විස් කුරේසොන් හැ ගාෆිලායකන් හුර හොලි වඩාගත් මතේ මදීනායි නුකුවඩාගෙන් වද්දානේ කී මන්සිලකයි හමේ දතුරු ෆුකුරෙබිය වද්දාන කී මකයායි මදීනායි දෙමෙසුගා අබ්වාය කියේ මන්සිලයි හමේල්ගේ දුර්ගාවාසන කියේ මිහතන වඩාගින් ඉරු එකාෆිලා කුරි අර රක්කාවකින් හඟජේ මිහඟුරාමයාගා ඉතු රසූලෝ ඉෆාන්ගේ දිද උපුලෙවි හම්සතුගේ ෆානේ මි දතුර් පුරුගා ලොම්රත් වංහාගේ මිහුන් ඉතුරුකේ ඉෆානායි සුල්හයි බරාර කොෆුවේ මි සුල්හවි එමිහුන් එමිහුන්ගේ හත්ත මච්චන් ඉස්ලාමුගේ කිවෙන් අමාම්බිගෙන් බාකමතායි එමිහුනායි දෙකොළවා බයකුවේ මච්චන් එමිහුනන් ඉස්ලාම නසුල් දිනමතායි ඉස්ලාම් නායි දෙකොළවා බයකුවේ මච්චන් ඉස්ලාම නන් එමිහුන් නසුල් දිනමතේ මේ දතුර පුරුගා මදීනායින් බේරුගා ඉතු රසූලෝ ඉක්ෆානු වී ෆනර් රේ ෆනර් දුවාල්ගේ බවාතුගේ හඟුරාම සලාමයි සලෝ ඇල්ලිවි ඉතු රසූලෝ ඉක්ෆාන් මදීනාය වඩාගත්තා මාක ගින දුවෙන් වනිස් කුරේසුන් හැක ගෙෆාරි ගාෆිලා ශාම් කරෑන් අන්න ඛබර් දිබඩාගින් ෆිය මි ගාෆිලා ගා කුරේසුන් හැක සතේක මීහුන් බේ වෙලියකන් හුරි උමයතු මුනු ඛලෆේ ඉ ගාෆිලා ගා දිහාස් පත් සතේක ජමල් වේ දෙ මුහාජිරිය බේකලින් කුරේ දුවිසත මීහුනාගින් ඉ ගාෆිලා යායි බද්දල් කුරේ බුම දතුර කුරේ බිය මි දතුර කුරේ බී රබිය ලබල් මහුගේ දෙන්ෆේ බවතේ කිය මන්සිල බඩගින් ඉරු ඒගාෆිලාගේ මීහුන් කුරියරා ෆායිතු හංගජේ මීහංගුරාමාගේ දිද උෆලෙවි සෞද්බුන් අබි වකාස් ලිෆානේ මදීනාගේ මච්ච විරුකුලෙවි සෞද්බුන් උබාදතේ බවතකි ජොහනත් ෆර්බතකේ මී බම්බෝගේ ෆරාතු ගාවතනකේ ඔෂෛරතු හංගුරාම ෆහේ බවතු හංගුරාමා මදීනා රුජෝවඩාග තමයි විදිගින් උරේසොන්හාගේ මීහුන් මාබඩු ගාෆිලායකයන් සාම්කරිය ව්‍යාපාරිය නුකුණ ખબર දිබෝඩාගින් ෆියේ ගුරේසොන් හැගේ ෆිරිහෙනක් වියස් අංහෙනක් වියස් මිගාෆිජාගා කොමස් මුදජෙන් නොවා මිහකු නොවේ ගාෆිජාගේ වෙරියක දනි අබු සුෆියානේ එනාය එක්වා ගාෆිජාගේ රක්කාතිරි කම ෆන්සවීහක ෆිරිහෙනුන් දේ මිකබරවස් සවාගේ මිගාෆිජායා ඉබදල් කුරේ උමස් සලාමයි සලවැල්ලි වි ඉතු රසූල් ඉක්වා නුකු හොඩාග තියේ නුකුම වැඩග තී ජමාදල් අබල් මහගේ අලි යුගා නුකු තී මහාජිරිය බේකලුන් ගිතිරේ සතේක ෆන්සස් බේකලුන් මදීනාගේ මච්ච බිර් කුරේ වි අබු සලවත් මුන් අබ්දල් අසද ඉතු රකේ ඉක්වාන්ගේ දිදකර උෆලේ වි හම්දතු ගෆානේ දෙන්වේ දතුරු කුරුබාෆා වඩාගින් ඔෂෛරතේ කිය මන්සිලායි හමිය වඩාගින් ඉරු එකාෆිජා කුරියරා රක්කාවකින් ගජේ මි දතුරු ෆුරුගා මුද්දජ් වංහා මීහුන් එකලිෆානායි සුල්හ විජ්ජවේ දෙ මදීනායෙන් එඹරි වඩාගති එකාෆිලා ශාම් කරෑන් අන්නතනායි බදල් කුරුම කස්තු කුරුබාගින් නෙව බදරුගේ ෆුර්තම හංගුරාම් සයාමයි සලවැල්ලි ඉතු රසූල්ලා ඉක්මාන් ඔෂෛරතුන් රුජුවා වඩාගත්තනා ෆියුරු වංහා ජාබිරුගේ දරි කුරුස් මදීනාග රබ්බේරන් අරා එතන බකෙට්ටගේ ෆේරිගින් ගජේ මිකලේ ගියායි දිමාවේත ඉතු රසූල් ඉෆාන් මහාජිරිය බේකලම් කුර මිස් කොලකාගේ නුකු හොඩාග තියේ මදීනාගේ මච්ච විරිකුරවි සෛද් ඉබ්නු හාසතේ දිද උෆලෙවි අලී ගිෆානේ මි දතුරු කුරබ්බාෆා සෆානේ කියේ මන්සිල වඩාගතේ මිහා තනුන් එක්කද කුරුසේ කියුන කජේ රක්කාවගේ හිඟාජිකන් එඟ වඩාගින් ෆියේ සෆාන කී බදුරු කාරීගා වි බාදී එක මි දතුරු ෆල සියරතගේ අහුල් වෙලින් කියනි බදුරුගේ ෆුර්තම හංගුරාමේ සරියතු මියහරුගේ රජබ් මහුගා අම්මිහිගේ මච්ච අබ්දුල්ලාහිබුන් ජහස් වෙල් කුරබ්බාෆා ෆොනුවිය මි ෆොනුවීරු අබ්දුල්ලාහිබුන් ජහස්ගේ ඇප්ල සීක ගස්සවා බන්දු කුරබ්බාෆා ඔය ෆැක්කොලෙක් දෙවාෆා හදිස් කුරවියේ කලිගෆානු දෙදුවහුගේ රස්ථාය නුකුන්නවාෆා නෝනී මි ෆැන් නොබල්ලවාට දෙම්වැය කලිගෆානු එ අම්මි හුනාගෙන් දෙදුවහුගේ රස්ථාය හිංගවාෆා ෆැක්කොල් කඩුවා බෙදෙවීරු මි ෆැක්කොල් ගා වනී තිවන් කලිගෆානුගේ ෆැක්කොල් කලේගේ බලෑෆීයයි නකුලත ගොස් ෆෑබා ගුරේසොන් හැගේ මිහුගේ ખબરતં හොදන ලකුන් හොදා තිවන් කලි ගෆාන අංගාර මිහෙන්නේ ෆෛසලාමා සලවැලි ඉතුරු කලි ගෆාන එමිහ මදීනාගා තිබ්බා එමිහ කුරාම්බි කන්තකයි දාම්බි තන් එ නොෙන්ගේ වී එ ખબર මදීනාගා හිnga ફાળුවේ යහුදීනායි මුනාෆිකුන් ගේ කිමෙන් ගුරේසොන් හැගේ කාෆරුන් හංගා දාන එකමගේ බිරුෆුන් එකම් වංගනා කුරේවමසේ ගුරේසොන් හැගේ මිහුන මිකන් එගිජියා එමිහ මිකුර මිස්කොල නිමාදි මි එකතිගම් වාකම කිය දෙන්වේ අබ්දුල්ලාහ ඉබ්න ජහ්ෂ් මිබෑ මිහුනාගින් නක්ලතේ කියා මන්සිය දතුරු කරබෑ මි දතුරු කුරෙවුම්ගා සෞද්බුන් අබි වකාස් ගිෆානායි අතබස්බුන් රස්වාන් ගිෆානායි දතුරු කුරබා ජමල් ගෙල්ලිගෙන් මිද බේකලම් මිගාෆිලායායි වකිවේ ෆහජිහිජේ දෙන්ති මියුන් ගොස් නකලත ෆෑබා තිබා කුරේසුන් හැගේ මුදා ගාෆිලායන් ඇස් විතන ෆෑබා ජේ මී මකයද්දා ගාෆිලායකෙ මිගාෆිලායගා ෆහුදවාන තිබි අම්රුබුන් හදමියා මොගීලති අබ්දුල්ලාහි උස්මානා මීනාගේ කොය නවෆලායි කෑසානුගේ දරි හකම් කියා මීහායායි දෙම්වේ ඉස්ලාමුගේ මීම් ෆිලාතිවේ එබ්බස් සිෆා කුල්ලියක නොකුම ඉබෑමිහුනායි හමද දී හංගුරාමකොක් අම්රු බුනුල් හදරමී ගතුල්කො ඔස්මානායි හකම් හයියල් කොෆිය නවෆල් ෆිලාගින් දුව හිඟාජේ මිකන්තන් හිඟී රජබ් මහු එම්මෙ ෆහුදුවහුගේ දෙම්මි බෑමිහුන් මි මුදා ගාෆිලා හිෆාගේ මදීනාය රුජුව විජ්ජවුව උරේ සොන්හාගේ කාෆරුන් මි ඛබරු ඉවිගෙන් ගාෆිලා සලාමයි ක්ලෝමන් ඇස් දිමායි නුයේ මී එම්මෙ ෆුර්තමියන් ඉස්ලාමුන් නම් එමීහුන්ගේ දුස්මින් උරේ සොන්හාගේ කාෆරුන්ගේ කිමයින් ලිබුන ගනීමතිය දෙන්ෆයි බෑමිහුන් මිතකිච්චාගේ මදීනායන් අවමුන් මි බෑමිහුන් රජබ් මහුගේ හොර්මෙත් තිරිකන් කඳා හංගුරාම් කොෆිකම් ගාවිගේ මිකම් බොඩු විජේ ඉතුරු රසූල් ඉක්වාන් හදිස් කුරුබෑ ෆියේ තිවන් කලි ඉක්වාන් ති බෑමිහුන රජබ් මහුගා හංගුරාම් කුලමක අම්රෙ නුකුරබමෙ දෙම්මි බෑමිහුන් වරන් හිතාම කොෆුවේ කාපරුනායි ඉස්ලාමුනායි යහුදීන්ගේ මිහුන් මිකම මජාමයි කුරම් පරෑෆුවේ මිවද හාදිග්ගා උලෙනිකොක් මෑරස් කලාගේ බක්රා සූරස්ගේ මියායි බාවා දබෑ ෆියේ යස් අදුනක අනි ශහරි ලහරාමි කිතාලින් ෆීහ قل قتال فيه كبير وصد عن سبيل الله وكفر به والمسجد الحرام وإخراج أهله منه أكبر عند الله والفتنة أكبر من القتل إلى آخر مياه بابا ديبوم ميكم جهتام في الله انجاج جيب دي مشركون جميعون إحجر الفاتي بي دي ميهم جفداه فاقين سلام كله من أتوي جيب سلام عليه صلى الله عليه وسلم إتو رسول الله إكفان حديث كربيه تيا فدا قبول كربا إدي ميهم دو كربا هتي سعود غفاناي අතබත් බුණු ගසවානයි දෙකලු මිතන ආය රකුනේ දෙන් ඒගේ දෙවේකලු මදීනා වඩාගතුමුන් එක්කද ෆිදා කබුල් කුරබා එදෙමි හඳු කුරබා ෆිය මි දු කුරබුම් කෛසාන් ගදරි හකම් ඉස්ලාම් වෙගේ මදීනා ගහුරි ජේ උස්මාන් මක්කා එංගා ජේ ෆිදා යකි හංගුරාමා ගා හයර් රිෆාති බේ මිහුන් එමිහුන් ගේ හරිගනු මිනුවන් ක සලාමයි කුලම දෙ මුදල කියා නම කිය ග්‍රීබුද අම්රාජෙබුම් سلامات سلوالي ويتو رسول الله إكفار مدينة بداك فهم سوالة مستو سوان دي نمات فلو قربة ولواني بيت المقدس اي قبلة كم قاد أباقين إدي مات إدواك وإندور نمات فلان هنو أنكو كابت الله يفر قبلة كم قاد أباق كم قاد آي بابا دبا فيه فأي كل إكفار إمري بداكتون دنتي بميستكم بس إمري جنفوه ميكما مدقا يهودين ميهم مدى ماتاي بس تقين كله إبا ميهونك كلاك وديكين بوهك وكي فرات نواكما وكي فراتك ميستكون إمري تبمكي ادي اهم وكي حكمت كتكا كم كم بس نوي غني فهمي كنتو كي حكمت تكا حكم تم ما كدان سيقول سفها ميايتو بيان كربا انغ وافي ميايت باوا دي بوم اورنج فتنه وي واغ تا كفاس وينغاج رمضان مه روزه ميار كي شعبان مه غا مارس كدان اسلاميه امه غ مچ رمضان مه غ روزه فرض كربا في سلام الله عليه يتو رسول الله يفان مي كوري غا كم ما كون تندو روزه فلو هيپاتي فه روزه اي مدين وي فاس ركن وي ترين اي ركن ಕೊಮ್ಮೆ ದೀನಿಗಾಮೆ ಒಣ ಕಮೆ ಮೇವೆ ಅದಿ ಎಯಿ ಎಕಮಾಯಿ ನುದ ಇನ್ಸಾನಿ ಎಕಮ್ಗೆ ಇಂತಿಜಾಮ್ ಫುರಿಹಮ ನುವಾ ಕಮೆ ಮೇವೆ ಎಕಮ್ಗೆ ಹಿಕ್ಮೆ ತಕಾಯಿ ಫಾಯ್ದಾ ತಬ್ಬರ ಗಿನವಿಗೆ ಮೇವೆ ಎ ವಾಹತಕ ಮಿಫದ ಕುರು ಸಿಯರತಿ ಹುರ ನೋಳೇನೇವೆ ಮಾತುರ ಇನ್ಸಾನ ಅಯಿ ಎಮಿಹಾಗೆ ಮಾದಿಯ ತಬಿಯತ್ ಹಮ ಮುಳಿನ್ ತಿಮಾಗೆ ಅಮಿಲ ಹರಿಗಂದ ಲೋಬಿ ಕುಳೋಮಾಯಿ ಎ ಹರಿಗಂದ ಖಾಸ್ ಫಾಯ್ದಾಯಾಯಿ ಮಂಫಾ ಜಿಬೇನೆ ಕಂಕಮಂಗ್ ಹಿಗುಮಂಗ್ ಎಮ್ರಿಫಾ ಹುನ್ನ ಮೀಹಿಕೆ ಎಮಿಹಾಗೆ ರುಹಾನಿ ಎಕಮಕಂಗ್ ಎದಿವಿಗೆ ಮನಿ ಎಗೆ ಮಗುರ ಆಮ್ ಮಂಫಾತುಗೆ ಮಚ್ಚಂಗ್ ಅಂಬ್ರ ಕದಾಯ ಕಿವಿಯ ಕುರಿ ಮತಿವೆ ತಿಮಾಯಾಯಿ ಎಜ್ಜಿನ್ಸುಗ ವಾಹ ಇನ್ಸಾನುನ ಫಾಯ್ದಾ ಕೊಂಗ್ ಉಳುಮೆ ಮಿಗವಾಯ್ದುಗ ಮತಿನ್ ಮಾದಿಯ ನುಬಾಯಕಂ ಫಿಯವ ರುಹಾನಿಯ ಕಂ ಕುರಿ ಅರುವ ಕದಾಂಗ ಹದ್ರತ ಸಲಾಮೆ ಬಿಗಿಂದ ಮೀಹ ಕುಯ್ಯ ತಿಮಾಗೆ ಕಾಯವ ಉಳುಮಂ ವಿಸ್ ಬಯ ಮಧುಕ ಫಕೀರುನಾಯಿ ದೈಫುಂಗ ಹಾಲು ಹಂದಮಕೊಕ್ ಇಮಿ ಹುನಂ ಹೆಫೋರ್ವಾನೆ ಇತ್ಕುಳೆ ವಿಸ್ ಇದುರುಕೊಕ್ ಉಳೇನ್ ಜಹೇನೆ
1: ದೀನುಗಡು ಮಿಗನಸ್ತನಿ ಕೀರತ್ ರಸೂಲಾಗ ಸಿಯರತ್
0: ಇತರು ಜಕಾಯ್ ಮಿಬುನಿ ಗವಾದಿಗ ಮತಿ ಹೆಕ್ಮೆತ್ತಿರಿ ವಂತ ಕಲಾಂಗ ಬಯಾನ್ ಕುರೆ ಬಿ ಶರೀಅತ್ಗ ರೋದಿಯಾಯಿ ವಿದಿಗಿ ಫಿತ್ರು ಜಕಾಯ್ ವಾಜಿಬ್ ಕುರು ಬಾಫಾವೆ ಮೊದಲಿಗ ಜಕಾಯ್ ಫಹಮ್ ಯಾರ್ವಿ ತಿರೇಗ ಮೊದಲಿಗ ಜಕಾಯ್ ಬಿಸ್ ವಾಜಿಬುಯೆ ಮೀ ಫಕೀರುನ್ನಾಯಿ ಮಿಸ್ಕೀರುನ್ನಾಯಿ ಅದಿ ಎಹಮ್ಮಿಸ್ ಎಕಿ ಗೊಯ್ ಗೊತುಂ ದತಿಕನ್ ಲಿಫಾವಾ ಮೀಹುಂ ಎ ಮೀಹುಂಗೆ ಅಹು ಮುಸ್ತಲಿ ಮೀಹುಂಗೆ ಕಿಬಾಯ್ ಮಾ ಬೊಡು ಉಂದ ಗುಜ ಕಾನಜ ಎತಿಕೊಳ ಲಿಬಿ ಕಾಯಬ ಉಳಂ ಫಸೇಯ ಕೊಕ್ ದಿಬಾ ಮೀಹುಂ ಮೆದುಗ ಲೋಬಿರ್ ಕಮಾಯಿ ಎಕ್ವೇರಿಕನ್ ರಿವೇತ್ ಗೊತ್ತಿಗೆ ಮತೀನ್ ದೇವಿ ಒತ್ತುವ ಮ್ಯಾರಸ್ ಕದಾಯ್ ಕಾಯಂ ಕುರಬಿ ಫುರಿಹಮ ವಿಗಿಂಬ ಗವಾಯ್ದೆ ಫಹೆ ರನುಂ ವಿಹಿಮಿಸ್ ಕಾದ್ ಮಿಂಬರ್ ರಿಹೀನ್ ದುಯಿಸತ್ತ ದಿರುಹಂ ಮೀಹಕು ಅತುಗ ಅವೈಗಿಂ ಎಂ ಕರದೆ ಕುರಾಂ ಬೇನಮೆ ನುಜೆಹಿ ಅಹರು ಹಮ ವೆಜ್ಜೀಯ ಎಯಿ ಏಗೆ ದಿಹಬಾಕುಳ ಎಬ್ಬಾಗ ಹತರ ಬಾಕುಳ ಎಬ್ಬ ಫಕೀರುನ್ನ ದೀನುಮಂ ಹಿಂಹ ಕುರಾನ್ ಜಿಹಿ ಜಿ ಮುಸಲಿ ವಿಹಿಕೆ ಹಮ ಎಫದೈನ್ ಗೆರಿ ಬಖರ್ ಜಮಲ್ಗು ತಿರೇಮಿಸ್ ವಕಿ ವಕಿ ಮಿಂಬರ್ ತಕಿ ಮೀಹೆಗೆ ಅತುಗ ಹುರುಮ್ಗೆ ಮುಸ್ತದಿಕ ಮತೀಗ ಆರಿಂಗ್ ಹಮ ವೈಜೀಯ ಇದಕ್ಕೆ ತೀಂಬೆ ಶರೀಅತ್ಗ ಕಂಡೆ ಲಿಗಿಂಬ ವಕಿ ಅದಕ್ಕ ಜಕಾಯ್ ನೆರೇನ್ ಜಿಹಿದೆ ವ್ಯಾಪಾರಿ ಮೊದಲಾಯಿ ಗೋವಾಮ್ಗೆ ತಗತಿ ಹಮ ಇಫದೆ ಮೀನ್ ಕೊಮ್ಮೆ ಎಚ್ಚೆಮ್ಮೆ ಇಸ್ಲಾಮ್ಗೆ ವೆರಿಂಗ್ ಮುಸ್ತಲಿ ಮೀಹುಂ ಅತು ಹಿಫಾ ಎತಗತಿ ಲಿಬೆ ದಿನ ಹಗ್ವಾ ಫಕೀರು ನಶಾಯ್ ಏನಿ ಎಹೆ ಮೀಹುಂಗೆ ಮೆದುಗ ಇನ್ಸಾಫ್ ಗೊತಕುಂ ಬಹಾ ದಿನ ವಾಜಿಬ್ ಕುರು ಬಾಫಾವೇ ಎ ಮೀಹುಂಗೆ ನಂತ ಮಿಲಿಯ ಆಯತುಗ ಬಯಾನ್ ಕುರು ಬಾಫಾವೇ ಮೇ ಇನ್ನಮ ಸದಕಾತ್ ಲಿಲ್ ಫುಕರಾ ಇವಲ್ ಮಸಾಕೀನ್ ಇವಲ್ ಆಮಿದೀನ ಅಲೇಹ والمؤلفة قلوبهم وفي الرقاب والغارمين وفي سبيل الله وابن السبيل فريضة من الله والله عليم حكيم فسلام بدين فيكم انسان كم ميايتك من انغني ميس فيوني امي هناي الجنس غوا مستدي انسان امي هونغي مستدي كم فراتون اهيون انسانيا كم فراتون واجب واني بهكم اجيني ಮಿಗೊತ್ತುಂ ಎ ಮುಸ್ಸಂದಿ ಮೀಹುನ ವಿಸ್ಮಾಕ ಬೊಡು ಉಂದ ಗುಲಕಾಯ್ ದತಿಕಮೆ ನೆತಿ ದೇರ ನಿಕಮೆತಿ ಮೀಹುಂಗೆ ದತಿಕಮ್ಗೆ ಮುಸೀಬೆತ್ತ ಕುಡ ಕುರುವೇನೆ ಮಿಜಮಾನುಗೆ ಗಿನ ದೌಲೆ ದೌಲತ್ಗೆ ತಿರೇಗಾ ತಿವೆ ಫಕೀರುನ್ನಾಯಿ ಮಸಕತೆ ನುಜೀಫಾ ತಿವೆ ಮಿಸ್ಕೀನುಂತ ಅಬದಾಯಿ ಅಬದು ಎ ದೌಲತ್ತಕಾಯಿ ದಿಕೊಳುವೆ ವಿಡಿನ್ನಾಯಿ ದೇರ ಮೀಹುಂ ಮೆದುನ್ ರಹಂ ಕೆರಿ ಅರಾಮೆ ರಾಹತೆ ನೆತಿ ತೆಳೇನ್ ಜಿಹಿಗಿನ್ ಎರುಳಿನಿ ಮಿಫದ ಮಾಯಿ ಗವಾಯ್ದಿ ಎಕಿ ಎಗಚ್ಚಗ ನುಹಿಂಗಾ ಕಮಣೆ ಮಿಯುಳೆ ಇಸ್ತಿರಾಕಿಂಗೆ ಮೀಸ್ತ ಎ ಗನ್ನ ಸಕರಾಯತ್ತಕಾಯಿ ಕುರಾ ಕಂತಕ ವಿಸ್ನಾಜುಮ್ ಮಿಗ ರೀತಿಗ ಫೆನ್ ನಾನೇ ಇಸ್ಲಾಂ ದೀನ್ಗ ಮೈ ಗವಾಯತಕಂ ಅದಿಯಸ್ ಮೀಸ್ತಕುಂ ಹೇ ಅರ ಉಳೇನೆ ದುವ ಹೆಂಗ್ ಅನ್ನಾನೆ ಸನು ರೀಹಿಂ ಆಯಾತಿನ ಫಿಲ್ ಆಫಾಕಿ ವಫಿ ಅಂಫುಸಿಹಿಂ ಹತ್ತ ಯತಬಯ್ಯನ ಲಹುಂ ಅನ್ನಹು ಹಕ್ ಬದ್ರುಗೆ ಬಡು ಹಂಗ್ರಾಮ್ ಸಲಾಮಾಯ ಸಲ ಅಲ್ಲಿ ವಿತು ರಸೂಲ್ ಇಫಾನ್ ಕುಲೇಶ್ವಂಗಾಗಿ ಮೀಹುಂಗೆ ಮುದಾ ಗಾಫಿಲಾ ಸಾಮ್ ಕರೆ ದನಿಕುಂ ಎ ಗಾಫಿಲಾಯ ಬದಲ್ ಕುರೆ ಉಮ ನುಕುಮಡಾಗಿನ್ನೆ ಗಾಫಿಲಾ ಮಾಗಿನ ದೋಸ್ತಕ್ಕೆ ನೋನೀಸ್ ಎಮ್ರಿ ಮಕ್ಕಾಯ ರುಜುವ ಖಬರ್ ದಿಬಡಾಗಿಂತಿಯೇ ಇಕಲ್ ಇಕ್ಫಾನ್ ಮಿಹಾರ್ ಮಿಹುನ್ನೋನಿ ಗಾಫಿಲಾ ಖಬರ್ ಬಲ್ಲೋ ಬಲ್ಲೋವೆ ದಿಂ ಫೇಮ್ ಬ ಮೀಹುಂ ಮಕ್ಕಾಯಂ ಇಮ್ರಿ ರುಜು ಅವ ಖಬರ್ ದಿಬಡಾಗತ್ಮಂ ಇಕಲ್ ಇಕ್ಫಾನ್ ಉಂಗೆ ಇತುರ್ ಅಸಹಾಬ್ ಏಕಲ್ನಾಯಿ ವಾಹ ಕುರುದಕ್ಕ ಹದೀಸ್ ಕುರಿಬಿಯೆ ಮಿಯನ್ನನಿ ಕುರೇ ಸೊಂಗಾಗ್ ಮೀಹುಂಗೆ ಮುದಾ ಗಾಫಿಲಾಯ ಎ ಮುದಾ ತತ್ ಎ ಬ ಮೀಹುನ ಗನೀಮತಿ ಕಂಗಾ ದಿಬ್ಬೆತ್ತೋ ಎ ಗಾಫಿಲಾಯ ಇದಿಮಾ ನುಕುನ್ನಮ ಅನ್ನಾರಿವೆ ದಿಂ ಫೇ ಬಯಕು ಮೀಹುಂ ಮಿಗುಮ ತಯ್ಯಾರುವೆ ಬಯಕು ಮೀಹುಂ ಬುರಹೆಜೆ ಫಾಸಿವೆ ಜೌವೆ මිකම් මිහෙන් හීකම කී එක ජෆානු මිකමක මාක ගද අමරුපුරේ නුකරබතේ අදි කේත හදීස් කුරේවී එ මිහකුේ සවාරවා සූෆි හාදිරු එකෙන්වා මිහ අර්මනා එක්වා සවාරවාරය මිහෙන් නැවි එ සවාරවා සූෆි ගායපු එකෙන්වී මිහකු ඉන්තිසාරී එක නොබල්ලවතේ මිහෙන් කමුන් මිහුන් හීකුලයි එක ජෆානු මාක බොඩු අඟුරා මේක ගස්තු නුකරබාකමතේ කන් හිඟීවෙස් මිහෙන් මේ ابو سفیان اترو کے اقبال مدینہ نکو ڈاگ فی خبر کم اس کو تکن جیوی اسوار کو جورین حفافا مکہ می خبر دین ما فنو ہے یہ میمی اگوس مکہ ان را ہلے پھلے جوے گا تو مکہ کے مشرکوں ہبر واس ای می ہوں گے مدا کول گما چ بیرو اتوے اوس اوہن ہنگرا می نکو گیم فو مکہ کے میں می ہوں کر عبد المطلب کے فان کے فیک ابو لہب نو می مکہ کا فسو نورے اے نا نو دیو گین اے نا بدل گا مغیرت کے فیک خوشام کے فیک عاص فنو یہ امیہ بن خلف وس ہنگرا می نونیکومے ہرما گستو کلے میہم مینا گستو کلے سوو کی سجاما سلوے لیب اترو کے ایکوان مدینہ ہجرے وڈا گتا ما کا گینہ دوست کے نونیس ایف آر کو سعودون معاذ گفان عمرائی بما مکہ وڈا کے نبی می دسر فروگا مکہ گا امیہ بن خلفہ کرے بزواب گا ودال بیے زازات کن لین کے نتے کجے احرمین گے اتوں قتل بانے واہ کر رسول اللہ ایکوان حدیث کرو بنی کو میہرا دکم پتوں نہیں میں اینا سیگین گوسوا دینے بیے مکہ گا ہٹا تو ایک ایکوان ودال بیے توچ کے نو دینے ہری میں میبس فلان مینا گیب بیرون مینا ہوری مکائیں نونکتو ما ہوا کو فیو میہم بے نونکن نان ہنٹا ابو جہل مینا کے فاتن ہنگا مجامہ کن حدا تیوے تنکولکا نکمے دافا امبری اوما قسط ہوگے نکمے جیو مہرس کے جانگ اراد فلو کم میں ارادے کے مچن ہننا کون اینا کے مارو کے کائریا نرہم گا میں نکن نان جہی جیو اج مینو میں ستا میہ کو نونکتو ما قسط کلے میہوں کے مچن مجامہ سکے بستے کورمت کو بلگا دنبروا جائے گن تیویٹے کیا دم مجمرا فنوا رول اروا ہداگین ایمین ہن نکم جوے ایمیو کرمتی گا جو کی آزاد کسبی ان ہن تن اسلام نہ ملامات ائی ہر سارا گلین تے کیم دے ادی شیطان نا فینگین اس بامیو کے کنت کن ہبر دی اولے میکن ہیما کی بامیو می ہنگرا می نکتمائی میدگا مدل جو ان ہاگے بدوی نائی بامیو نا میدگا ہنگا فاوا دیکول ور کم کی سوبن انیکان رکھے نان نانے باوے بامیو محمد غفانائی ابابے احرمنا بونڈی نودین باوے میہن کیا میواہ کیا کا فیرون تنا مدلج وانگ ہے سراغت بنو ماجی کو سواگا میس کولیفیس گوائگن ابلیس ایس منفیے اوسوارے تیا بیمیو محمد گفانائی ہنگرامے دانگلے واہ کیا میائی نصر دن مرے اورین کلیمنا اببین حریوی یکا کلیمنا پرے گدوانے انبین کو نسبے نے میواہ کا ملیا آیتو گا بیان بگن بے وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَكُمْ یہ ہر شیطانا ایسے بھی ہوں گے عمل تنگ امی ہونے زینت تیرے کو دی بنے ادک تیرے امی ہونے کبرے گدوانے امی ہونے مستکوں گے تیرے گانوے ممی ہوری کلے میں گے اوٹ تیرے کم گے دن فائے مینہ کھنتا کھولا گتا کی دے با امی ہونے کوریمتی ہنگرامیہ صفہ دے لی وقت گا ابو جہل مینہ کے اتگا ہفاگیں ہنگے ہنگا فا ہنگرامیہ مستکوننگ ہیور دے ہون دانی کو کھلیے کا مجائے کتن فائے بننوا تن دیکھ فا اجمائے کرنگیں فیلان دو باگیں فیر ابو جہل تیوانی کینگ ہے گوالی ما بنجے اپنے نا تیبامی ہونا نفے نا کانتا تا فینے آدھی اپنے میکے جائیں کی بھی اب بیرگا نے میکے جائیں گے یہ عقوب ہے دیبوں گدہ پتہ بنت کر آگے ابو جہل گویا جائے کھڑے گے آئی تیکے ہی دین تائے کودی نیوے سراغتو آئی محمد گفانا آئی اببا آئے گیں آر میں بیرگا نوا کہی دیں کمار رہے اینا آگے کانتا کا تیبامی ہون نوہے لے رہے آدھی تیکودین ہیور دیرویس نکرا رہے میں واہ کا ملیا آئے تو گا بیان بگیں بے فلما تراءت الفئتان نكص على عقبيه وقال اني بريء منكم اني ارى ما لا ترون اني اخاف الله والله شديد العقاب في ابليس بدوه كانت كل قلت لك مثال ما رس كلان نيست كنا بيان كره ومشاي قوم قوم كتير بيرون اس فتنه فساديك هي وردي ولي نجفا ميون كن باكم سلام بمن هي اروما حشر سوره مليا اي باوا دبافا كما سدي الشيطان اذ قال للانسان كفر فلما كفر قال اني بريء منك اني اخاف الله رب العالمين فكافرن كره ميه غرامي انكي ميه غ عدد نو ستيك بنسا هي ميبا ميهنا اكوا ستيك هاي هاي ستيك جمل وي سلاما صلى الله عليه وسلم اتو رسول الله اكفان دني ඉතුරුව එක දෙගපාන එ මුෂ්ටිකුන් කන්තක්කුරි ගොත්තක දෙන වඩාගන්න නුය එක දෙගපාන උකම වඩාගත්ති හම එකනි එමියුන්ගේ බියපාරි ගාෆිලායා ඉබද්දල් පුරමුගේ එදුම් පුරුගේ. දෙම්පෙස් නාමය සොල ඇල්ලි ඉතුරුක දෙගපාන මදීනා ග්‍රබ්බේර නුකම වඩාගින් ලස්කරු බල්ලවා ඒතරෙන් හගුරාමය කුලදාන නෝන්කම්ගා දික වඩාගේ මීහ මදීනාය රද්දු කරබ්වා එකල ගාෆිලාගේ කබරු බෙල්ලියම කුරිය දෙමිහුම් ෆනුවාපා දතුරු කුර බැවිය. දෙම්පේ රෝහායායි හමය බඩාගිත්තන ගුරේ ශුන්හාගේ මීහුන් එමිහුන්ගේ වියපාරි ගාෆිලා රක්කාතිරි කුලවම මක්කායි නුකුමේ දතුරු කොප්ෆි ඛබරු ලිබෝඩාගින් ෆියෙ අදි ගාෆිලා මාදමාන් වත අනිදුම් බද්‍රේකිය මන්සිරන් අතුවේදානේ ඛබරු ලිබෝඩාගින් ෆි මේ රෝහායකි මදීනායින් දෙකුණු හුලඟ ගොස් සාලිහකන් මීල්ගේ දුර්ගාවා මන්සිරිකෙ. දෙම්පේ සලාමයි සලෝයලි ඉතුරුකේ ඉක්මාන් කේ ඉක්මාන් ගේ ලස්කරුගා තිබේ බොරුන් ඉක්කුරබා ඉබේ කලුනායි මෂුරා කුරේමන් හදීස් කුරබතේ ඒ මිස්තකුන් නේවේ මෑරස් කලාගේ මියන්න දෙබෑ මියුම් කර එබ්බයකු තිබන් කජිගපාන දෙබුම වෞදු කරබෑවිය එයි මුදා ගාෆිලා නොත හඟුරාම ගාෆිලාය දෙෙන් එබේ කජුන් දක්වා උළුවී වාහකපුරුන් කජිගපාන බයාම් බෙවලාගති එබේ කජුන් එදෙනී ගදපදක නෙබ්බෑ මිහුන් කමුගේව එයි ව්‍යපාරි ගාෆිලාය බැයි මිහුන් දන්නවතේ කජිගපාන නුකුම ඩාගින් ඉරුගා හඟුරාමය නුකුම ඩාගන්නවා වාහකපුරු නුදෙක්කෙවිකන් දෙරේ එහෙන් නොන්නම අල්ගුන් මෙන්වෙස් ඇයිහි හඟුරාමයගේ තැයියාරී ගෑව ميواحك ميليا آيتوا بيان بيجن بيه وإذ يعيدكم الله إحدى الطائفتين أنها لكم وتودون أن غير ذات الشوكة تكون لكم دين سلاما يصلوا على اللبي إتروك يغفان أدي وكي وتيك أصل نكربا في كورف لغا إنو أنكم مقداد بون أصول تدور لكن دين نبي إيه مارس كدان رسول آيو مارس كدان كي يغفان أمر كربا تنكا ألغن منناك هنگوار هيو ألغن منناك بني إسرائيل باقا ميهم موسى كفانا دين نفذيكم اذهب انت وربك فقاتلا انا ها هنا قاعدون ميهنكو ندنوانو ميوهوگ ماونايكي كاليگفاناي كاليگفانو كلانگياي وداگين هنگورام كورباته اولگونمه ميتانگا ايدينيگ تيبينو ايمي ادي كيتا اولگونمه گباكي كاليگفانا كاليگفانو كلانگيا وداگين هنگورام كورباته اولگونمه تي ديكاجونگ اديوگا هنگورام كوراو تيمو ادي مارس كلانگي گاندي بنمه كاليگفان اولگونمه ناگين بورکول ريماد وداگنوانه نموس اولگونمه اتن داوريمو අද අගුණෙන් කජිගපානු ගරිහුගා හිබ්බරකෝ එතන් හිපිජ්ජවම දාන්දෙ මසකේ කුරා හුරීමෝ මේ වස්තෝගේ මච්චන් ඉතුරු කජිගපානු හේතු ආපු කුරෙබියේ බුරුකුල් රිමාදකි හබුස් කරාගේ වේරිකන් කුරා රසේ දෙන් අනිකාස් ඉතුරු කජිගපානු හදීස් කුරබෑ ඒ මිස්ත කුන්නේ වේ තියබෑ මිහුන බෙස් ෆෙන්න ගොතේ අංග බුනා රසේ ඒ කජිගපානු බස්රුන් කස්තු කුරබණී අන්සෝරිය බේකලුනේ මේනි අන්සෝරිය බේකලුන් ඉතුරු කජිගපානු මක්කාගා හුන්නේ වීරු අගබතේ කියුන් තංග එහිපේ බෑ අතුගා එබේ කජුන් දන්නවාපා වනි ඉතුරු කජිගපාන මදීනාය බඩාගතුන් එබේ කජුන් එකජිගපාන නසුරු දෙපානේ වාහකේ මෙහෙන් වීමා මදීනායෙන් බේරුගා එකජිගපාන නසුරු දින්මකී කොම් මෙහෙන් එක්කම නෝංගම් ගාවෙස් බෑ ගොතිගා එබේ කජුන් දෙකද වනි ඉතෝ නුවත නුන්තෝ බෙල්ලියම මෙහෙන් හදිස් කුරපණිය මිගොයි විස්න වඩාගින් අවස්වන් හාගේ සාහිබ් සෞද්මන් වාස් තෙද වඩාගින් දන්නවා ඇපිය කජිගපාන තිය විදාල් වනි අල්ගුන්මන් ගවහක් පුල්තෝය ඉකලිගපාන අයකේ හදිස් කුරේදීම දෙන්නේ විය අල්ගුණමේ මිතිවි කලිගපාන ඊමාම්බේ කලිගපානගේ බස්වල තෙත්කොගෙන්නේ අදි කියමන්තේ රුමන් අහුදුවේ කරවර වෙගෙන්නේ මෙහෙන් වීර් මාරස් කලයන් කලිගපාන අමර කුරු විකමෙ ගේකාරියන් අල්ගුණමේ නැගෙන් බඩාගන්න වාට හග්ගු දීනාගෙන් කලිගපාන රසූල් කමායින් පොණු විකලයන් ගන්දි බුනම වේ කලිගපාන අල්ගුණමේ නැගෙන් මෙය කඩන් එරවඩාගතස් කලිගපාන එකුගා අල්ගුණමෙන් එරේ හිටීම වේ මාදම අල්ගුණමෙන් දුස්විනුනායි බද්දල් උමකි අල්ගුණමෙන් නොරුහේ කමෙන් නොනේ අල්ගුණමෙන් නැකි හඟුරාමයගා කෙත්තෙරි හමද දිනුගා තෙදුවරි බයකීම මෑරස් කලාන්ගේ අල්ගුණමෙන් කිවෙන් කජිගපාන දක්කවානී කජිගපාන උපා කුරපානේ ගොත්තකෙ එස්වාමීගේ බරකාතුක මෙච්ච දතුරු කුරබාර දෙම්ෆේ ඉතුරු කජිගපානගේ එමෑ මෝන්ෆුල් වකින් අලිවගෙන් ගොස්වා බුඛාරීගේ අලිවාගෙන් වාපදෙන් හදිස් කුරබියේ තෙබෑමීම් උපා කුරාර තිමන් කජිගපාන එබෑමීම් මරුවගෙන් බෙට්ටේ තන්තන් දිකවඩා ගන්නවා කහලේ මිබස්පුරන් එසහාබේ කජුන හම කරවරුන් දෙබෑමීම් මෙදුගා හඟුරාම ජිහේනේකන් කස්තුවේ කරවරු විජේ නිකන් හිගී වෙස් හම මිහදයින් මේ මෙනි අබු සුෆියාන් ඉස්ලාමුන් ගාෆිලායා ඉදිමා කුලෝම නුකුවෙජ්ජිකන් කොමස් ගොතකුන් එගි කබර ජිවිගෙන් ආදරගෙන් දතුර කුරා මගු දූකොක් අතිර මතීගේ මකුන් ගොස් රක්කා ඉස්ලාමේ බෙෆා ගුරේ සොන්හාගේ මීහුන මිකන් එංගම කබර පොනු ඇරියේ අදිය බෑමීහුන එංගියේ තිය බෑමීහුන් දෙන් අන්නානේ බේන් වෙන්නතේ තිය බෑමීහුන්ගේ මුදා සලාමේ විජ්ජේ මේ කබර ඉබුන් අබු ජහල් බුනෙෆියේ දෙන් තිමම්මෙන් අම්බ්‍රාදානී බද්‍රේ කිය මන්සිල ගොස් තින්දෝ එතංගා තිබේ ගෙලි බකරි ජමල් කතිලා කෑබේ රාබේ ලවකියා මජාකුන් උලජාපේ ඒරු මොහමද් ගෙපානායි අදි එහෙමස් අරබීන්ගේ මිස්තකුන් අහරබෙන් දෙක බිරු ගන්නානේ මියරු ආෆා සගීෆන් හා සුරේකුගේ ෆුයි අහුනස් සුහරතුන් හාගේ මිහුන බුඤ්ඤේ ඒ බාගා මිහුනේ වේ එගොවා මෙතක නාහ රහදමා අන්නාරේ කුරාන් ආකන්ත උඳගුජකා නුදා වීමා දෙන් කුරාන් වී වියා නුදා ගෝස්කන්තන් හේ මැකදාගේ එමුදාකෝ සලාමේ කුරේ වීමා දෙන් කුලේන් වී කුලිවර්සකින් හේ මිහෙන් මුනිෆා මීනාගේ ಅಸ್ ಅಮರಾಜ್ಮನ್ ಸೂರತ್ ವಂಹಾಗೆ ಮೀಹುನಾಯಿ ಅದೀ ವಂಹಾಗೆ ಮೀಹುಂ ಏನಾ ಏಕು ಮಕ್ಕ ದತ್ತುರು ಕಪ್ಪುವೆ ಮೀ ದಿವಂಹಾಗೆ ಮೀಹುಂಕುರೆ ಮೀಹಕು ಬದುರು ಹಂಗುರಾಮೇ ನುದಕಿತೇವೆ ದಿಂಫೇ ಕುರೇಶ್ ವಂಹಾಗೆ ದಸ್ಕರು ಆಯ್ಸ್ ಬದ್ರವಿ ಕಿಯಾ ಮನ್ಸಿಲ್ಗೆ ಮದೀನಾಯಾ ಇದುರು ಫರಾತಂ ಆ ಸ್ವಾಬಜ್ಜೇವೆ ಎ ಮೀಹುಂ ಫೇಬಿ ಎತಾಂಗಾವಿ ಬಿಂಗಳು ಮಡು ಫಸೇ ಹತನರೆ ಭದ್ರಕಿ ಮಕ್ಕಾಯಾಯಿ ಮದೀನಾಯಾಯಿ ದೆಮೆದುಗ ತಂಕೊಳೆ ಮದೀನಾಯಾಯಿ ಗಾಯಕೋ ಮದೀನಾಗೆ ಹುಳಂಗು ದೆಕುಣುಗ ಒನ್ನ ಮನ್ಸಿಲಿಕೇವೆ ದಿಂಫೆ ಇಸ್ಲಾಮ್ಗೆ ಲಸ್ಕರ್ ದನ್ನೆ ಸಲಾಮಾಯ ಸುಲಿವಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಭದ್ರಾಯಿ ದಾದಿ ಕಾರ್ಯ ಬಡಾಗಿಂಫ ಅದಿ ಇಫಾನಾಯಿ ಜುಬೈರ್ ಗುಫಾನಾಯಿ ದಿಬೇ ಕಲುಂ ಎತಾಂಗ ಖಬರು ಬೆಲ್ಲೇಮ ಫೋನು ಬ್ಯಾಫಿಯೆ ಮೀ ದಿಬೇ ಕಲುನಾಯಿ ದಿಮಾವಿ ಕುರೇಶ್ ವಂಹಾಗೆ ಮೀಹುನ ಫೆಂಗ್ ಉಫ್ಲಾಂಗುಳೆ ಮೀಹುಂ ಕುರೆ ದೆಮಿಹಿಕಾಯಿಯೆ ಮೀ ಹೊಜ್ಜಾಜ್ ವಂಹಾಗೆ ಮೀಹುಂ ಗಳಕಾಯಿ ಆಸ್ ವಂಹಾ ಮೀಹುಂ ಗಳಕಾಯಿಯೆ ಫೆ ಇದು ಬೇಕಲು ಇದು ಮೀಹುನಾಗಿ ಇಸ್ಲಾಮ್ಗೆ ಲಸ್ಕರ ಬಡಾಗಿ ರಸೂಲ್ ಇಫಾನ್ ಹುನ್ನವಿ ನಮಾಜ್ ಬಳಿ ಕುರೆ ವಮಸೆ ದಿಂಗೆ ಬೇಕಲು ಇದು ಮೀಹುಂ ಕುರೆ ಖಬರ್ ಇಸ್ತೀಮಾ ದನ್ನು ಆಫಿಯೇ ಅವಗುಣ ಮೆನ್ನಿ ಕುರೇಶ್ ವಂಹಾ ಮೀಹುನ ಫೆಂಗ್ ಉಫ್ಲಾ ಮೀಹುನ್ ನೀಮೆ ದಿಂಗ್ ಇದು ಬೇಕಲು ತ್ಯಾಗಿ ಇದು ಮೀಹುನ್ ದೊಗು ಹದನೀಯ ಬಿದಾಳು ಬಂಡಿ ಜಸ್ಯಮು ಮಿದು ಮೀಹುನ್ ದೆ ನಿವಿಯೇ ತ್ಯಹೆನ್ನ ಅವಗುಣ ಮೆನ್ನಿ ಅಬು ಸುಫಿಯಾನ್ ಗಾಫಿದಾಯ ಫೆಂಗ್ ಇಂದ ಮೀಹುನೆ ಮಿದು ಬೇಕಲು ಮೀ ತೆರಿಕೆ ಹಿತ್ತಾಗಿ ತಿಬ್ಬ ಆಫಿಯೇ ದೆಂಗ್ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ನಮಾಜ್ ಫ್ರೂಂ ಅವಧಿ ಒಡಾಯಂಫ ಹದೀಸ್ ಕುರೆ ಬಿಯೇ ಅಜಾಬಿಕೆ ಇದು ಮೀಹುನ್ ತೆದುಮುನಾ ಫ್ರಾಫಿಯ ತಲಾಫಾನಿತೆ ದೊಗೆಂಗ್ ಹದಾಫಿವಿಯ ದೂಕೊಲ್ಲಾ ಫಾನಿತೆವೆ ಇದು ಮೀಹುಂ ಎಬ್ಬನಿ ತೆದೆ ಇದು ಮೀಹುನಿ ಗುರೇ ಸೊಂಹಾಗಿ ಲಸ್ಕರ ಫೆಂಗ್ ಫುಲಾ ಮೀಹುನೆ ದೆಂಗೆ ದಿವನ ಹದೀಸ್ ಕುರೆ ಬಿಯೇ ತ್ಯಾಗಿ ದೆ ಮೀಹುನ್ ತಿವನ್ ಕಲಿ ಇಫಾನ ತೆದು ಖಬರು ಖಬರ್ ದೇರೆ ಗುರೇ ಸೊಂಹಾಗಿ ಲಸ್ಕರ್ ಕುಬಾಹಿಯೆ ಇದು ಮೀಹುಂ ದೆನ್ನಿವಿಯ ಮೀರ ಫರ್ಬದ ಕಂಡು ಇಫರಾತು ಗಾಯ ತಿಬುವೆ ದೆಂಗ್ ಹದೀಸ್ ಕುರೆ ಬಿಯೇ ಮೀಹುಂಗೆ ಅದದ ಕ್ಯಾವರಿಂಗ್ ಹೆಜೆವೆ ಇದು ಮೀಹುಂ ದೆನ್ನಿವಿಯ ತ್ಯಕಮೆ ಅಳಗುಣ ಮೆನಕರೆ ನೋಯಿಂಗೆ ದಿನ ಹದೀಸ್ ಕುರೆ ಬಿಯೇ ಎಮಿಯು ದುವಾದಕ್ಕೂ ಕತ್ಲಾವಳೆ ನೀ ಕಿಹಾ ವರ್ಕಂಗಯ್ಯ ಎದೆ ಮೀಹುನ್ ದೆನ್ನೆವಿಯೇ ಎದ್ದು ನೋ ಜಮದ್ ಅಣಿದ್ವು ದಿಹ ಜಮಜೆ ಹದೀಸ್ ಕುರೆ ಬಿಯೇ ತಿಹೆಂ ಬಿಯ ಎಮಿಯುಂಗೆ ಅದಕ್ಕೆ ಇನ್ನು ವಸ್ತೇಕೆಯ ಹಾಹಕ ಇದ್ದಿಮದರೆ ದಿನ ಹದೀಸ್ ಕುರೆ ಬಿಯೇ ಎಮಿಯುಂಗೆ ತಿರೇಗ ಮಕ್ಕಾಗೆ ಬಡುಂಕುರೆ ವನಿ ಕೊಂಕೊಂ ಬಯಂಗ್ ಹೆಯ್ಯ ಎದೆ ಮೀಹುಂ ಎಮಿಯುಂಗುರೆ ವರಗ್ಗಿನ ಮೀಹುಂಗೆ ನಂತ ದನ್ನವಾಗಿಯ ದಿನ ಕೈ ಫಾನ್ಗೆ ಅಸಾವ್ ಬೇಕಾಗಿ ನಂಗೆ ಹದೀಸ್ ಕುರೆ ಬಿಯೇ ಮೀ ಮಕ್ಕಾಗೆ ಮೇಗಡು ಕುದಿ ಕುದಿ ಬೇಕಿಂಗ್ ಅಣ್ಣ ನೀತಾಯ ದಿನ ಇಸ್ಲಾಮ್ಗೆ ಲಸ್ಕರ್ ಮಿಥನ ದತ್ತುರುಕೋ ಭದ್ರ ಗೋಸ್ ಎ ಮಂಜಿಲ್ಗೆ ಮದೀನಾಯ ಇಗಾಯ ಫರಾತಂಗ್ ಇತಾಂಗಾವ ಕಿಸರು ಬಿಮ ಕಫಾ ವೆಜ್ಜೋವೆ ಮಿತನಿ ಫೆನ್ನೆ ತನಕೆ ಮಿಹಿದುಗ ಇಸ್ಲಾಮ್ಗೆ ಮೀಸ್ತಕೊಂ ತಿವಿ ಫೆನ ಬೇನುವೆ ಅಂಗಹಿಕ್ಕಾವೆ ಬಯ ಮೀಹುನ್ ಜುಣುಬು ಎರಿವೆ ಬಯ ಮೀಹುನ್ ಹದಸ್ ವೆರಿವೆ ವಿಫಾಮಿಯೇ ಮಿತಂ ಬಳುಗ ಶೈತೋನ ಆಯಸ್ ಮಿ ಬಯ ಮೀಹುಂಗೆ ಹಿತುಗೆ ತೆರೆಯ ಬಸ್ವಾಸ್ ವದ್ದಯೇ ನಿಖನ್ ದಿಕೇರೆ ಕಾಫರುಂ ಎತಿವಿ ಫೆನುಗೆ ಮಚ್ಚ ವೆರಿವೆ ಗದವೆಗಿನ್ನವೆ ಎ ಮೀಹುನ್ ದೆಂಗ್ ಹಂಗುರಾಮೆ ನುಕುಳಿಯಸ್ತೆ ಬಯ ಮೀಹುಂ ಫೆನ ಬಜಿಕೊ ಬ್ಯಾತಿಬಾವಾ ಹಿತುಹುರು ಗೊತ್ತಿಂಗ್ ಹದಾಂ ಬೀನುಂ ಹೆಯ್ಯೆ ಮಿತಂ ಬಳುಗಾಣಿಗೆ ವಾರೆ ವಿಜಯಕುಂ ವಾರೆ ಬರಗ್ಗಿನ ವೆಹಿ ಎವ ಅದೀ ಎತಿರೆಯ ಫೆಂಗಳು ಸಹಜ ಹೆದಿಗೆ ಓಹರಿ ಮಿ ಬ್ಯಾಮಿಯು ಹಿನಾ ತೋಹಿರುವೆ ಹೌದು ತಂಗ್ ಹದಾ ಫಿಂಹಯಿರ್ಕುಂ ಹದಾಫುವೆ ಅದಿ ಎ ಬಿಂಗಡು ಹರುವೆ ಹಂಗುರಾಮಿಯ ರಂಗಳು ತನಕ ಬಿಜ್ಜೆ ಮೇವೆ ಶೇತೋನಾಗ ವಸ್ವಾಸ್ ಫಿಲಾ ಹಿಂಗಾಜ್ಯ ಮೇವೆ ಹಮ ಮಿ ವ್ಯಹುಣು ವಾರೆ ಕಾಫರುಂಗ ಮಚ್ಚ ವಿ ಬೊಡು ಎಗಿಂವ ಮುಸೀಬತ್ ಕರೆ ಮೇನಿ ಎತಾಗೆ ಬಿಂಗಡ ಕಿಸರು ಫ್ಯಾಬ ಮಡುವೆ ಎ ಮಿಹುಣ ಕುಲ್ಯಗ ದತುರುಕೊಪ್ಪ ಅದಿಯು ಮುದಗುವೆ ಗೆಂಗುಳೆ ತಗೆತಿ ಗಿನಕವಂ ಎ ಗೆಲ್ಲು ಬಿಜ್ಜೆವೆ ಮಿ ವಾಹಕತ ಮಿಲಿಯ ಆಯತುಗ ಅಭಯ ಮಿಗಿಂಬೇವೆ ವಯುನಜ್ಜಿಲು ಅಲೈಕುಂ ಮಿನಸ್ಸಮಾಯಿ ಮಾ ಅಲ್ಲಿಯು ತೊಹಿರ ಕುಂ ಬಿಹಿ ವಯುಹಿಬ ಅಂಕುಂ ರಿಜ್ಜ ಶೇತಾನಿ ವಲಿಯರ್ ಬಿತ್ ಅಲ ಕುಲೂಬಿಕುಂ ವಯುಸಬ್ಬಿತ ಬಿಹಿಲ್ ಅಗ್ದಾಮ್ ದೆಂಗ್ ಇಸ್ಲಾಮ್ಗೆ ಲಸ್ಕರ್ ಹಂಗುರಾಮಿಯ ರುಕುರ್ವಾಲುಮಂಗ್ ಆಯಸ್ ಬದುರುಗೆ ಎಮ್ಮೆ ಗಾತ ತೆಂಗುರಿ ತನುಗೆ ಕಾರ್ಯ ಫ್ಯಾಬ ಜೌವೇವೆ ಮಿಥನ ಫ್ಯಾಬಾ ಒಡಾಗತ್ಮಂ ಹಬ್ಬಾಬು ಮುನ್ಜಿರುಲ್ ಅನ್ಸೋರಿಮ್ ಕಲಿಗಫಾನ್ ದನ್ನ ಮಾಫಿಯೇ ಕಲಿಗಫಾನ್ ತಿಯ ಫ್ಯಾಬಾ ಒಡಾಗತ್ ತನಿ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಅಮುರ್ ಫುಲಕ ಫ್ಯಾಬಾ ಒಡಾಗತ್ ತನಿತೋವೆ ಎಹಂ ಬಿಯಕ ಕುರಿಯಂ ಎರುಮೆ ಫಹತ ಜೈಲ್ ಮೆಂಗ್ ಒಯ್ಗಿನ್ವಾನೆ ನುವತ ಹಂಗುರಾಮಾಯ ಗವಾಯ್ದಾಯಿ ಮಕರ್ ಎಬತ್ತೋವೆ ಮಿಹಿಂದ ನೀಮ ಹದೀಸ್ ಕುರಿಬಿಯೆ ಅದಿಕೇತ ಮೀ ಹಂಗುರಾಮಾಯ್ಗೆ ಹೀರತಾಯಿ ಮಕರ್ ಒಯ್ಕಮಿಕೆ ಕಲಿಗಫಾನ್ ದನ್ನ ಮಾಫಿಯೇ ತಿಹೆಂ ಬಿಯಕಾಯಿ ಮೀ ಅಕಿ ತಿವೇ ಕಬೀ ತನಿ ನೋಡೆ ಮೀಸ್ತೆ ಕುನ್ನಾಗಿ ಕಲಿಗಫಾನ್ ಒಡಾಗಿ ಎಮಿ ಹುನಾಯಿ ಎಮ್ಮೆ ಕಾರ್ಯಂ ಎಹರ ಫೆಂಬಳ್ಗೆ ಕಾರ್ಯ ಫ್ಯಾಬಾ ಒಡಾಗನ್ವಾರೆ ಎವ್ರೆ ಫೆಂಗಿನವಾನೆ ಒಳೆ ಮಿತಾಂಗ ನುಹುನ್ನಾನೆ ಕಂಗ್ ಅಳ್ಗುಣ ದನ್ನಮೇವೆ ಎತನಂಗ್ ಅಳ್ಗುಣ ಮೆಂಗ ಸ್ವಾಬಾ ಎ ವಳು ಮಿಲ್ಕು ಕೊಂಗ್ ಅದ್ದ ಫ್ಲಾಫ ಎ ಕಾರಿಗ ಹೌದಂಗ್ ಹದ ಎ ಬಳುಗೆ ಫೆನ್ನಗ ಅಳ ಎಹೆಂ ಬಳು ತಂಗ್ ಹಿಕ್ಕಾ ದಾನಿಯೇವೆ ಏರುಂ ಎಮಿ ಹುಣ ಫೆನುಗೆ ಕಂತಕುಂ ವರ ದತಿವಿ ದಾನೆಯೇ ದೆಂಫೆ ಸಲಾಮ ಸಲಿ ಇಕಲಿ ಇಫಾನ್ ಹದೀಸ್ ಕುರಿಬಿಯೇ ತಿಯಿ ರಂಗಳು ಬುದ್ಧಿಕೆ ದೆಂಫೆ ಮೀಸ್ತ ಕುನ್ನಾಗೆ ಒಡಾಗಿ ಕಾಫರುನ್ನಾಯಿ ಎಮ್ಮೆ ಕಾರ್ಯಂ ಹುರಿ ಬಳುಗೆ ಕಾರ್ಯ ಫ್ಯಾಬಾ ಒಡಾಗಿ ಎಮಿ ಹುಂಗೆ ಫಹತ ದಿಯ ವಳ್ತಕ ವೆಲಿ ಅಳ ಫರುವ ಮಿ ವಳದುರುಗ ಬಡು ಹೌದಿಂಗ್ ಹದ ಫಿಂಫುರಾ ಫರಾಫುವೆ ದೆಂಗ್ ಅವಸು ವಂಹಾಗೆ ಸಾಹಿಬ್ ಸೌದ್ಮುನ್ ಮಹಾಜ್ ಬಡಾಗಿ ನಸೂಲ್ ಇಫಾನ್ ಗರಿಗ ಅದನ್ನು ಆಫಿಯೆ ಎ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ನಬಿಯಾಯ ಅಳ್ಗುಣ ಮೆನ್ ದುಸ್ವಿನ್ನಾಯಿ ಹಮಜದಿ ಉಳೆಯ ಇರು ಕಲಿಗಫಾನ್ ಇನ್ನೇ ಮಠಾಯಿ ಅದಿ ಏಗಿ ಕಾರಿಗ ಕಲಿಗಫಾನ್ಗೆ ಸವಾರಿ ತಯಾರು ಫಾ ಒತ್ತುಮ ಅಳ್ಗುಣ ಮೆನ್ ಮಿ ಮೈದಾನ್ ಫಿನ್ ಒಡಾಗನ್ನು ಅತ್ತಾಂಗ ಮೈದಾನ್ಗೆ ತಂಕೊಳೆ ಫಾತುಗ ಉಸ್ಕೋ ಕೂಡ ಗೆಕೊಳಿಂಗ್ ಹೆಂಗ್ ತನಿಂಗ್ ಹದಾಲಿ ಯಾ ಕೀತೋಯ್ ದಿಂಗ್ ಇತ್ತಾಂಗ ಕಲಿಗಫಾನ್ ಒಡಾಗಿಂಗ್ ಇನ್ನೂ ಅನಿಕೋ ಅಳ್ಗುಣ ಮೆನ್ ಮಿ ದುಸ್ವಿನ್ ಉನ್ನಾಯಿ ಹಂಗುರಾಮಕೊಂಗ್ ಅಳ್ಗುಣ ಮೆನ್ನ ಮ್ಯಾರ್ಸ್ ಕಲ್ಯಾಂಗೆ ඉජ්ජතිරි කමෙන් දෙබැයි නම ඒ අවුරුමෙන් එදේ ගොතේ නුවත අනෙක්ගේ විජ්ජනම කජිගේ ෆානුගේ සවාරී කවඩාගින් අවුරුමෙන්ගේ ෆාතුන් දෙන්තිවි අහුන්නායි බදල් කුරෙඋමි දාදි ෆසේ අපුරු කංකේ මිදතුරු කජිගේ ෆානු දූකෆා ෆසේ මදීනාගා එතුම මිස්තකුනි අවුරුමෙන් එමිහුනවර වකින් කජිගේ ෆාන දෝවි බොඩුකම් ගාවා බයි නොනේ නුවත අවුරුමෙන් ආස් විතිවි එමිහුනවර වකින් කියවන්තිරිකම් බොඩුකකින් හඟුරාමයන් එදුම්බෙරි විගින්නේ නොනේ අදි කජිගේ ෆාන මිදතුරු ෆ්ලේ ගානු කෝ ඩාගති මිපද හඟුරාමයකක්කන් එමිහුන කුඩකොවිස් ඉගේ නම එහෙන් ෆසේ නොනේ තිබිස් මේ එමිහුනායි හැමයක් කජිගේ ෆාන වඩාගතුමන් එමිහුන් එදිතිව දැන් කජිගේ ෆානන් එමිහුන රකතිරේ නසරුදි උලෙනතේ එමියුන් කලිගවන් ගලිහුග හංගුරාම කුරානසේ මෙන් දෙන්නේ මා සදාමයි සලවැල්ලි ඉතුරු කලිගවන් හදිස් කුරේවි මාරස් කලංග අදි තියවුරේ හේවගත කවස් ඉරාද කුරබා පාස්තෝචිගේ දින්ෆයි හංගුරාමක් මදන් ෆිනෝඩාගන් නොනේ කල ඉතංගවා උස් ෆර්බදගණි මතිග කුඩකොන් හියා කොල්ලා මිවේකලුන් හදවැපු වේ දින් හංගුරාමක් මදන් ග සෆදැපු වේ එමෙ බේකලින් ජමා වීම ඉතුරු රසුලෝ ඉෆාන් කුමෝඩාගෙන් සප්තන් ඉවර් කුරබා එකගේ කොඬු අනිකගේ කොඬයි ජී හමහම වෙගින් හුන්නානේ හෙන් හද්දෝතේ මිකමුන් අවදී වඩාගින් ගුරේෂුන්හාගි මිහුනායි දිමায়ে බල්දවා මිෆදෙන් දුආෆුල් කුරේබියේ ඒ හද්දවා බුඩු කුරේවි කලයාකෝය මිතිවි ගුරේෂුන්හාගි මිහුන් එමිහුන්ගේ බොඩාකමයි කන්දික්කුමාගින් ඇස්වේ ෆයි බස්වාමීගේ රසුලයාගේ බස් දෝකොක් ඉස්වාමීගේ කිවියන් එබෑමින් දෙකොළ එරුවේතේ ෆයි බස්වාමීගේ අලාය දෙවම වාදු කුරේබි නසරන් එදිදන්නෝමේ ෆයි මෙවුතුගා කාෆරුන්ගේ ලස්කරුගේ බොඩුන්ගේ තිරේගා දෙකොළ එරිකව හිඟා පරෑපියේ ඒ දෙකොළ වෙරි කම කී මි වැමිං හඟුරාමේ තියාර වම්බි වක්තුගාර බි අතුගේ අතවතු ගෑවියේ ඒ මිස්ත කුන්නේවේ මී කොන් කමකි මැච්ච වෙවේ හඟුරාමෙන් හෙයේ මි දෙ වැමිං ගේ මෙතුගා හඟුරාමේ වම්බි එවෙ සෝබි මරකට නේගේ ඔති වියා ඔයි කම කී අම්රු බුනුල් හදරමි ගේ දියේ එයන් අහරින් ජාමින වෙජේ මේ අදු මි දෙ වැමිං ගේ මෙතුගා මි වාංගුලේ හඟුරාම වෙජී එක දෙනෙන් එක අනිකක මොනවති ගා හින්සුම් වෙ උලේක පසේ හේවා නානික යකිනේ මි خبرو ابو جہلن ویگین گوافیے اے میست کنے وے اسبت فدا فینڈی انگندولا میہون گے با کیامن ویگین نکون ریچن نوجبے نے ادی کیین ہے محمد غفانائی ہر ونائی میوا ارارن تا میادو ہما وانی ختم کراتے مارس گجان گے کلی غفانائی ہر ونائی میدگا حکم قربان دین ہنگرام ہما وانی کراتے دین اڑو ہر کو دعا کرے حدوا بول کرے کلا کوے می دبا میم کر حق گتگا وا بے کر نصر دے بارے දෙම්ෆේ හඟුරාම ගදවේ ගතුමගේ කුරීගා කාෆරුන්ගේ සප්තුගේ තිරේ මක්සුම් මංහා අබ්දුල් අසදුගේ ෆින් අස්වදු අවරෙන් ඒ ඉස්ලාමගේ හවදුම් ෆෙම්බෝ හුසීමේ නුවත හවදු මුගුරා හුසීමේ නුවත මිදිකන් නොවිජියා මරුවා හුසීමේ ගොවා වාකුරම නුපජේ මීනායා දිමයන් හම්දතුගේ ෆා නුපුමෝ ඩෑගින් ජෙසිවි එතිවාරකුන් ඒනාගේ ෆෑදනී දෙබෑ මිදුම් බුරිවගෙන් වෙටිජේ දෙන් හුවාතිල් කුරා හුසීමේ ගොවමුන් හවදායි දිමය දෙමෙනිකුක් හම්දතුගේ ෆා නුන් ඒනා ගතුල් කර බැවියේ දෙන් සලාමයි සලවැල්ලි ඉතුරු රසුලෝ ඉෆාන් මිස්ත කුන්නන් හිවර් දෙබා ખુතුබා විදාලුවා මට ඇවිේ මේ විදාලුවි බස්වලත වෙතිරේගා මේ බස්වලත වේ හම කරවරුන් හඟුරාමයක් මෑදානුගා කික්ලෝමි එකම හිතාම ෆිලා මොළවිරිකම මාර්ස් කලංග මින්ජු කුර්බාන එකම කෙ දෙන් හඟුරාමයේ ෆෙටිජේ හඟුරාමයේ ෆෙටෙවනි දෙෆරාතුන් මෑදාන ෆහුලවානුන් ෆෑබා හමදදී හඟුරාම කුරා ගවයි දුනේ පුරුතමේ කාපරුන්ගේ සත්ත වෙතිරේ නුකුති තිම්මි හේ කෙ එයි රබි අතුගේ දරි අතබතා එනා එකේ ෂෑබතා අදි මේ අතබතුගේ දරි වලීදායි තිම්මි හොනේ මිබෑමිහුනා දිමායන් අන්සෝරිය බේකලුන් කුර තිම්මියකු නුක්තුම මොනෙෆුවේ තිමම්මෙන්ගේ කෑරිය තිමම්මෙන්ගේ ගවමුගේ තිරෙන් කුෆු හම මිහුන් පොනවාරවේ තිබෑමිහුනායි හඟුරාම කොළොමකි තිමම්මෙන්න බේනුන් කම විස් නෝනේ දෙම් මිබෑමිහුනායි හමද දෙවුම හම්සතුගේ ෆානායි අලිගේ ෆානායි අබ්දුල් මුත්තලිබ්ගේ හාසුගේ ෆුයි ඔබෑදතුගේ ෆානායි තින් කලුන් නෙරු බැපිය ඔබෑදතුගේ ෆානුන් හමල් දෙවි අසවතායියේ හම්සතුගේ ෆානුන් සෑවතායියේ අලිගේ ෆානුන් වලීදායියේ ফাই হামজাতুগে ফানাই আলিগে ফানাই দেখালুম হামাল দেবি দেমিহুন বরং আবা গতলি মেঙ্গা জে ওবাইদুতুগে ফানাই আতবতাই দেমিহুন দেমিহুন জেহি দেজবানুন দেমিহুন মে রঙলা জখমে দেন দুনিয়েগা নুলে ওর জে মিহেম বেগেন ওবাইদুতুগে ফান ওয়েটি ওডা গতমা ইকুগা আনি দেখালুম মি আতবতুগে ফরান ওয়ে সরিগন্ডাই ওয়াই কল্লা ফুয়ে দেন ওবাইদুতুগে ফান দেখালুম বেগেন নগাগানিং দেসাব দেমেদুন গেন্নে বীর ফাকাসিগে মাদু ওহরি ওহরি হুটে মিফদ হাজুগা গেন্নবা ইতু রাসূলুল্লাহ ইফানুগে আরিহুগা বেবেমং ইতু রাসূলুল্লাহগে ফাতিফুগা ইস্তারিফুল আলুবাগিন অন্নানিকো হাদিস কুরে বিয়ে উফা কুরাতে বেবে ইয়াকি শহীদ কিমায়ে ইকা ইফান দেননে বিয়ে আদেহে উফা কুরমে একমক মিহারু আবু তোজি ইফানুন আলগুনমেঙ্গে বড় বেবে দিরিহুনে নাম রঙলে হিতং আরে এনা ইকিউই গাসিদাগা ওই ওয়ানুসলিমহু হাত্তা নুসরা হাওলহু ওয়ানাজহাল আন আবনাইনা ওয়াল হালাইলু মিবাত কিউম হাগুকাম বডি আলগুনমেঙ্গকং এনায়ং ইংলে বাফি হে দেমিয়ে ফাউগা আনিকা ইতু রাসূলুল্লাহ ইফান ওয়াডাগিন সফতং ইবর কুরবা ফটরা বিয়ে মি ইবর কুরবাম ওয়াডাগতি ইকে ইফানু গ্যাপ্রুগাবা বন্তি কোলাকুনে মি বন্তি ইশারে কুরবাম বিদালুম ওয়াডাগিন ইরু සවාදු වුණු හිසි අතේ කියන මීහකු සෞෆියවා වකින් නොකමේ පාහුට්ටා ඉස්තවියා සවාදු ඒ සවාදායේ හමුවකින් හුන්නාසේ මෙහෙන් හදිස් කර බාෆා එනාගේ බණුගා ජස්සවා ලෙබුමුන් හමය පහත ජීෆා දෙන්නේ ඒ මෑරස් කියන් රසූලයි කයිෆාන් අල්ගොනුගේ බණ තත් කර බෑෆීම එකමගේ රිසෝස් කබෑතෝය මීරු එනාහුරි ලිබාහෙ නැතිය කුලියකන් ඉතුරු කයිෆානුගේ ඇප්පලු ගාව බොන්ති එනාගේ අත ෆෝර්වා ලබා බණුපුල් කසු කර බා හදිස් කර වියේ කජේ රිසෝස් ඉපාරේ මීනා කුලියක කුරිය ජෙහි එකලි ෆානුගේ බණුපුල් ගාව ස්තිෆා තෙදුවි ජේ මෙහෙන් හදීම හදිස් කර වියේ තිය කුරි කින් හජේ එනා දිනිවියේ ඒ මෑරස් කියන් රසූලයි මිහිර ෆෙන්න කන්ත මිහිරගෙන් හාදිර වනියේ එහෙම වීම අල්ගුණුගේ දුනියේ එම්මේ ෆෞකම කී කජි ෆානුගේ හමුගා බොස්තේම් කම්ගා වුමන් එදෙවුනියේ දින් එනායන් හේ දුආෆු කුරබාෆා සෆතන් එවර් කුරබම් වඩාගින් ෆියේ දෙම් මි සෆ හෙදෙවම ෆෞගා මි දස්කල වසී කුරබා නසේ හෙදෙවම ෆට ෆියේ ෆය හදීස් කුරබතේ තිය බා මිහුන තිවන් කජි ෆානු අමර කුරබාෆ ම දාදින් එකී එෆහරා හමදන් දෙහෙවෙ දුස්මිනුන් කෑරිවිගින් ෆියා දුනියු කාරෙවෙ ඇෆොරා ෆ නුවනිස් කණිකම් ෆමච්ච නුදමාරෙවෙ ketirwe savitwegen tibere dingen ke ikwan wadagin ke ikwanat ka hedipawa alisha badi wadagin dua kurba putwa fie saudumun maaz gifanai abubakur gifanai dikagen mitange dormati ga tibewwe fai tru ke ikwan ma kran kibe kurba dua ful tagwe divit kamai vidalwa sanage furiham kamai nasru edi wadagin dannwa ades bodu kam midwe kam hairam fluwe abubakur gifan dannwa ti e ma das kran nabi yae mihar fude ha bara dua fulu se ba kurbe مارس كناي كاي فانا كوربا فا بعود في الدوانه تبي دين سلا ما يصل بعد بي تو رسول الله فانو اعدي شنو كو داين سيو زمل جمع وي ولون الدبر مياي بيدال وم وداين غوالي بي اي ميست كون نيمي محمد غفانو كي فران اكدان قدرت تركم كي تريغا وا كدان كي غندبا بيدال وم اي تي با كافر ناي هنگرام كون هنگرام يا كتيري فرغز نودي كون متلاكين غد الا اونين كو قتل وي جي كوم مي هو سورغ وان هوتي අදි ඒ තෙරෙන් කාපරු ගතුල් කොෆිනම එමිහකන් ඒ ගතුල් වී මීහාගා හුරි හුරිහා එච්චෙන් එම හුට්ටේ බස්පුල් ආහාපා ඔමයර් බුන් හමාම් කදුල් කොලේ කෑකා හුරිපා ඒ කදුල් කොළු එල්ලාදාපා ගොවාදියේ රංගලේ උපා හුට්ටේ මිචිව මීහුන් අතුන් මරුවන් නොන් එහෙන් කමේ මරකා ස්වර්ගයකා දෙමදකු නැතේ දෙන් කණඩි උරෑන් දමෑගෙන් හමල් දීපියේ මීනා හම ඒ නුකුයි ගොතන් හඟුරාම කුරුම්ග ශහීද වීයේ දෙන් හඟුරාම ගද වෙජේ ෆහේ බදුරු හඟුරාමෑගේ බොහුගා සාල්ව ඒකදුන්නා ඒක්කා මදායකතුන් වැඩෑගෙන් හඟුරාම කුරෙබියේ ඒ ඉබේ කජුන්ගේ එහුරි ඊමාංක මතීගා එහි පුරුත මඩුකුර උමසයි නබී ඉබේ කජුන්ගේ එමෑ සයිබාය මිෆද කන්තව ගාවස් වකි මෑක මකුන් දර්ජ දෙව උමසයි මදායක තුන් නබිස් කලි ඉක්වාන් ගරිවා ජිහාද් කුර වුන්ගේ ඉතුරු කන් දෙව මතේ කුර ඉල්කොල බෙස් නනිස් කාෆරුන් බජී ෆුර්ගස්ටි ෆිලාන් දුබෑගෙන් ෆුවේ ඉස්ලාමුන් එවරේගේ ෆහතුන් ගතුල් කුරම් හයියර් කුරම් ෆහගෙන් ෆියේ කාෆරුන්ගේ තිරේන් ගතුල් වී හද්ය මීහුනේ ඒ තිරේ ගාවා බොඩුන්ගේ මීහුනේ අතබත් ෂයබත් මිදෙ මීහුනේ රබියාතුගේ දෙදරින්නේ ಅದಿ ಅಸಬತ್ ಗೆದರಿ ವಲೀದ್ ಅಬುಲ್ ಮುಹ್ತರೀಬ್ನ ಹುಶಾಮ್ ಅಬು ಉಬೈದತ್ ಗಫಾನ್ ಬಪ್ಪಾ ಜರ್ರಾಹ್ ಉಮಯ್ಯತ್ ಬ್ನ ಖಲಫ್ ಮೀನಾ ದರಿ ಅಲಿ ಹಂದಲತ್ ಬ್ನ ಅಬಿ ಸುಫಿಯಾನ್ ಅಬು ಜಹಲ್ ಬ್ನ ಹುಶಾಮ್ ನೌಫಲ್ ಬ್ನ ಖುವೈಲದ್ ಅದಿ ಮಿನೋವೆಸ್ ಕಿತಮ್ಮೆ ಬೊಡೊನ್ನ ಕತುಲ್ ವೆಜ್ಜೆ ದೆಂಫೆ ಹಯ್ಯರ್ವಿ ಕಾಫಲ್ ದನ್ನೆ ಏಯಿವೆಸ್ ಹದ್ಯ ಮೀಹುನೆ ಏತಿರೇನ್ ಇತುರು ಕೆ ಗಫಾನ್ ಮದೀನಾಯ ಬಡಾಗೆ ಮಗ್ಮತೀಗ ಅಗಬತ್ ಬ್ನ ಅಬಿ ಮುಯಿತ್ ಕತುಲ್ ಕುರಬಾಫಿಯೆ ಅದಿ ನದುರುಬುನ್ ಹಾರಿಸ್ ವೆಸ್ ಕತುಲ್ ಕುರಬಾಫಿಯೆ ಮಿ ದೆಮಿಹುನಿ ಕಾಫರುನ್ ಕುರೆ ನುಬೈದಿ ಶೈತಾನುನ್ನೆ ಮಿ ದೆಮಿಹುಂಗೆ ವಾಹಕತ ಮಿ ಸಿಯರತ್ಗೆ ಕುರಿ ದೆಬೈಗ ಇಸ್ ಹಿಂಗಾಜೆ ಮಿ ಹಂಗುರಾಮ ವಿ ಇತು ರಮಲಾಮ್ ಮಹು ಸತಾರ ವಿ ಹೋಮ ದುಹಿಗೆ ಫೈ ರಮಲಾಮ್ ಮಹು ಸತಾರ ದುಹಾಕಿ ಕುರ್ವಾಮ್ ಬಾವಾ ದೇವ ಮ ಫಿಟ್ಟಿನ ದುಹೆ ಎ ದುಹಾಯ್ ಮಿ ಹಂಗುರಾಮ ವಿ ದುಹಾಯ್ ದಿಮಿತ್ ಗಾವಿ ಫುರಿ ಹಮ ಸಾದ ಹರೆ ದಿಂ ಫೈ ಸಲಾಮ ಸುಲ ಅಲ್ಲಿ ವಿ ಇತುರಕ ಇಗ್ಫಾನುಗೆ ಅಮರ್ ಫುಲ ಗತುಲಿ ಫಾತಿ ಮಿ ಸ್ತಕುಂ ಎತಿವಿ ತಂತನು ದಮಾಗೆ ಗೊಸ್ ಬದುರುಗೆ ಅಡಿತನನ್ ಅಳಾದ ಎಫುವೆ ದಿನ್ ಈಗ ಮಚ್ಚ ವೇದಿ ಅಳ ಫರ್ ವೈಫುವೆ ಮೀ ಸಲಾಮ ಸುಲ ಅಲ್ಲಿ ಇತುರಕ ಇಗ್ಫಾನ್ ಕುರಬ ಕೊಮ್ಮೆ ಹಂಗುರಾಮೇ ಗಾವೆ ಸ್ಕಂತ ಕುರಬ ಆದೆ ಇನ್ಸಾನಂತ ಫಸ್ಮತೀಗ ಅತಿಬೆ ಕುಣಿವಾಕ ದುಜೆ ನುಕುರಬತೆ ದಿನ್ ಫೈ ಸಲಾಮ ಸುಲ ಅಲ್ಲಿ ಇತುರಕ ಇಗ್ಫಾನ್ ವಾದಿ ಗೆಕ್ಕಾರಿ ಗ ಹುನ್ನವ ಎಮಿ ಹುಂಗೆ ನಂತಕು ಎಮಿ ಹುನ ಬಿದಾಲ್ ಹದೀಸ್ ಕುರೆಬಿಯೇ ದಿವಂ ಕಲಿ ಇಗ್ಫಾನ್ ಮೈರಸ್ ಕಲ್ಯಾಂಗಿ ಕುರಬಿ ಬಾವುದು ಹಗ್ಗು ಕಮ್ ಗಾ ಫೆನಿಜೇವೆ ತಿಯಬ ಎಮಿ ಹುನ ಕುರಬಿ ಬಾವುದು ಹಗ್ಗು ಕಮ್ ಗಾ ಫೆನೆ ಹಿಯೇವೆ ಕಲ್ಯಾಂ ಕಿಬಿಯ ಕಿಯಮಂ ವಿ ನಮ ಅದು ಗಾ ತಿಯಬ ಎಮಿ ಹುನ ಕೊಂಫದ ಉಫಾ ಹಿಯೇವೆ ಮಿತಂ ಬಳಗಾ ಅಮರ್ ಗುಫಾನ್ ದೆನ್ನಿವಿಯೇ ಏ ಮೈರಸ್ ಕಲ್ಯಾಂಗ್ ರಸೂಲಾಯೇವೆ ಎಮಿ ಹುನ ಕಲಿ ಗುಫಾನ್ ತಿಯ ವಿದಾಲ್ವಾ ತಗಿತಿ ಇವೇನೆ ತೋಯೆ ಹದೀಸ್ ಕುರೆಬಿಯೇ ತಿಯಬ ಎಮಿ ಹುನ ಕಿಯಹಮ ಎಫದೈ ನೋತ ಏ ಬುರೆಸ್ ಬುಳಂ ಇವೇನೆ ಏಕಮಕು ಅದಕುದಿನ್ ಜವಾಬೆನ್ ದೇವೇನೆ اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم
2: وعلى آل إبراهيم إنك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله لأبا فوا كيرت رسولك سيرت بدارو دبا خواني حاجراغ محمد توفيق رحمه الله